0: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අයි හරවන්න බෑ.
1: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද ඒක විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන. ඒ නිසා මතක තියාගන්න තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
0: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මග රැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
1: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරේ හිත වඩපු කෙනෙක්. පෙර සසරේ භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දියේ ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
0: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න අද උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව
0: මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින්.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්. සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත TV තුලින්.

0: සුබදෙස්නක් දැන් වෙලාව දෙස්න 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: පොළොන්නරුවේ පිපිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් විද්‍යුත් වාහන ආරෝපණ ඉල්ලුම ඉහළට ලීසින් වාහන අත්පත් කර ගැනීම පිළිබඳ දැනුම් දීමක් ඉරාන යෝජනාව ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු නෑ, දත්ත නෑ, උපාධිධාරීන්ගේ රැකියාව විරහිත භාවය පිළිබඳව
2: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙනවා.
1: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
3: ගරු මන්ත්‍රීතුමා පොයින්ට් බෝඩ් එක ගන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: සෑමදිනකම
0: උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
7: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University, The Place to
8: Be. දාපන්සේක අඩුම මාසික පරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අපන්සේකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අපන් ස්ටිකෙන් ටික පේ.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා.
12: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: Thailand's gyan is sanchar gamanantayak.
14: Habai adaveti Thailand's pradhana pele vishwavidyalaya wala Europa vishwavidyalaya wala tiena hama upadhi patamalawakma patan arath tiyenawa.
15: Hi, mama Jason. Higher studies wala oya pitaradakata yanna innona nan ekata hariyanne Thailand's. Mokada ekata loku piyadamak yanne ne. Ehedi yala lamainta scholarship pawa denawa. Attatama mage jeevithaye success une Thailand's awata passe.
16: Itin e widihata Thailand's igena gena Australia awata Britain yata ehema naththam Switzerland tere yannat puluwa.
17: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77
18: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
19: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
20: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
21: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
22: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
23: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
22: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
23: ප්‍රශ්න 4යි, පොකට් මනිය රුපියල් 5000යි.
22: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
23: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714-151-152 WhatsApp කරන්න.
22: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
22: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
23: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජශීලී.
21: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
24: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා. මන්නම් හිතන්නේ නැහැ සර්.
21: දකින හේන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
25: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
26: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
21: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
22: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පොළොන්නරුවේ පිපිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්. විද්‍යුත් වාහන ආරෝපණ ඉල්ලුම ඉහළට. හෙරොයින් තොගයක් තංගල්ල නිවසකින්. දිවයිනේ ප්‍රදේශ රසකට අදත් අද වැසි. ඉරානයේ යෝජනාව අමරිකාව ප්‍රතික්ෂේප කරයි.
0: දේශීය සියත. Local News on Sieta. අනුග්‍රහය.
2: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: හම්මෝ අනේ, මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
4: ඒමකෝ අනේ.
3: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
4: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
5: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
6: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
1: බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේ වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ නිර්තතික ප්‍රදේශයේ වැසි තත්ත්ව තවදුරටත් අපේක්ෂා කරන බවයි කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ.
7: සුළං ප්‍රවාහයන් වෙනස් වීමේ හැකියාව තත්ත්වයන් පවතිනවා. ඉතින් ඒ අනුව දැනට තියෙන විදිහ අපිට දකින්න පුළුවන් වෙන්නේ ඉදිරි දවස් කීපයට යම් බලපෑමක් ඇති විය හැකි. ඒ අනුව තමයි ඇතරම ඉදිරි දවස් කීපයත් තරමක වැසි බර තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්, විශේෂයෙන්ම දිවයිනේ නිර්තතික ප්‍රදේශවල.
1: ගංගා තුනක ජල මට්ටම් තවදුරටත් සුළුකම් වතුර මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළුකම් වතුර තත්ත්වයක පවතින බවයි. ගින්ගඟේ ජල මට්ටම සුළුකම් වතුර තත්ත්වයක් දක්වා ඉහළගොස් ඇත්තේ බද්දේගම ප්‍රදේශයෙන්. නිල්වලා ගඟේ ජල මට්ටම තල්කහකොට ප්‍රදේශයෙන් සුළුකම් වතුර මට්ටමක් දක්වා ඉහළ ගියා. මෙතර නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. එම සංවිධානයේ පැසුවේ අද පසුරු 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කළ බවයි. මහනුවර, නුවරඑළිය සහ යන දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා පණුවා තිබූ නායම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙනු ඇත. පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදු පිපිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි වාර්තාව ඉදිරියේදී ලැබීමට නියමිතයි. රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවද ඊයේ රෝහල වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණා. පොලිසිය මගින්ද සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මකයි. අනතුරින් පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබෙමින් සිටි අයකු මිය ගියා. මියගොස් ඇත්තේ හබරණ පදිංචි 36 හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායකයෙක්. තුවාලැබූ තවත් 5 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයේ පිපිරීමක් සිදුවේ ඊයේ අලුයම 4ට පමණයි. ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදු ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය සඳහන් කළේ. පිපිරීමෙන් රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයට සහ තවත්

0: කටයුතු කරන්නේ කොහොමද කියන එක ඒක අපේ ඉංජිනේරු අංශය වාර්තාවක ඉදිරිපත් කරන්න ඕනේ. එතනින් එහාට අවශ්‍ය කරන අලුත් වැරියාවන් උපකරණ යළි ලබා දීම ඇතුළු සියලු දේවල් වලට ඒ රාජ්‍ය මැදිහත්වෙමින් ඉන්නවා. මම හිතන එක ටිකක් මැද කාලන කටයුත්තක්, ඒකට යම් කාලයක් ගත වේවි.
1: මෙම වසර ආරම්භයේ සිට පසුගිය 22 වෙනිදා දක්වා සිදු වූ රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 2002ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති මාර්ග රියානතුරු සංඛ්‍යාව 1897ක්. මේ අතර බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය මේ වන විටද ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ මගී ප්‍රවාහන බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා වෙනුවේ පොලිස් රථ වාහන සහ මාර්ග ආරක්ෂක දිසාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණකලි පැවසුවේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය නිශ්චිත කාල සීමාවක් තුළ ක්‍රියාත්මක වන බවයි.
2: බස් රථයක් ආවණය කරන්න පුළුවන් ඒ මන්තිරුවේ වේලාවක් කියනවා. ඒ වේලාව තමයි උදේ 6 සිට 9 දක්වාත්, සවස 4 සිට 7 දක්වාත් අධික රථවාහන තදබදයේ වේලාවේදී මගීන්ට කරදරයක් නොවි ඔවුන්ට ගමනාන්තය දක්වා ගමන් කිරීමට තමයි මේ බස් රථ මන්තිරුව දාලා තියෙන්නේ. මේ මන්තිරුව ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී කිසිදු වාහනයක් මේ මන්තිරුවට දැමීමට නොහැකි. මේක කරන්න පුළුවන් එකම දේ විතරයි, හදිසි අනතුරක් වළක්වා ගැනීමට මේ අවස්ථාවේදී මන්තිරුවට වාහනයක් ඇතුල් කරන්න පුළුවන්. අධික තද තදබදයක් තියෙනවා නම් මේ මන්තිරුවේ ගමන් කළේ තදබදයේ අවසාන නම් ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. මාර්ගයේ තව මාර්ගයකට හරවන්න තියෙනවා නම් ඒ මන්තිරුව හරහා හැරවීම කළ හැකියි.
1: වහල මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධතිය ජාතික පද්ධතියට එක් කිරීම අඛණ්ඩව සිදු කරන බව පද්ධති බෙදහැරීමේ සමාගම පවසනවා. ඒ ප්‍රධාන විධායක නිලධාරී ෂර්ලි පෙරේරා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
3: මේ වසරේ මේ වෙනකොට අපිට මෙගාවොට් අපි එකතු කරලා තියෙන සිස්ටම් එකට වහල මත සවි කරපු සෝලා පැනල් වලින් පමණක් මෙගාවොට් 134. ඒ අනුව අපිට තව පුළුවන් කමක් තියෙනවා. ඒක බලපුවම මාසෙකට අපිට තියෙන ඇවරේජ් එක මෙගාවොට් 15ක් පමණ. ඒ කියන්නේ ඉදිරියේදී අපිට මේ මාස 3ෙදිත් අපිට මේ ලැබෙන ඉල්ලුම් පත්වලට අනුව ඒ ඉදිරි මාස 3ෙදිත් ඒ අවශ්‍ය සැපයුම් ටික ලබා දීමට හැකියාව තියෙනවා. නෙට්වර්ක් එකට ලබා දීමට හැකියාව තියෙනවා. ඒකින්ද ජනගත වෙලා තියෙන සෝෂල් මීඩියා හරහා හරි වක්‍ර වෙලා තියෙන අපි සෝලා පැනල් නතර කරලා තියෙනවා. ඒක කොහෙත්ම නතර කරන්නේ නැහැ. එහෙම තැනිකොත් අපි ඇප්ලිකේෂන් එකක් රිජෙක්ට් කරනවා. අපි ඇප්ලිකේෂන් බාර ගන්නවා.
1: විද්‍යුත් වාහන ආරෝපණය සඳහා පවතින විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා කියා සිටියේ.
4: විදුලි වාහන සඳහා මං හිතන්නේ මෙගාවට් 60ක් 100ක් විතර වගේ ගන්නකින් තමයි අපේ ඉල්ලීම වැඩි වෙලා තියෙන්නේ. දැන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ දැන් මේ විදුලි වාහන EV charging ගොඩක් වෙලාවට කරන්නේ රාත්‍රී කාලෙදි. මොකද ඒකට හේතුව අපේ අර time of use කියන, ඒ කියන්නේ අපේ වෙලාවත් එක්ක වෙනස් වෙන අයික්‍රමයක් නැතිකම. බලශක්ති ප්‍රතිපත්ති විදුලි ප්‍රතිපත්තියේ තියෙනවා ඒ TOU tariff ක්‍රමය පුළුවන් තරම් ඉක්මනට අඳුන්වලා දෙන්න කියලා. ඒ TOU tariff ක්‍රමය ආවට පස්සේ අපිට පුළුවන් දවල් කාලෙදි, එහෙම නැත්නම් සතියන්තයේ, විශේෂ වශයෙන්ම සතියන්තයේදී විදුලි වාහන charge කිරීම සඳහා බොහොම අඩු අයික්‍රමයක් ඒ වගේ දේවල් අපිට ඉදිරියට කරන්න පුළුවන්. ඒ සඳහා අපේ අර ස්මාර්ට් මීටර්ස් කියන ඒවත් අපිට අවශ්‍ය වෙනවා. මම හිතන්නේ ඒ සඳහාත් අපි දැන් ප්‍රමේය දැක් කරගෙන යනවා. ස්මාර්ට් මීටර්ස් මම හිතන්නේ අපේ බෙදහැරීම සමාගම ලබන වසර ඇතුළතදී පාරිභෝගිකයන් ලක්ෂ 3කට 3.5කට විතර සවි කරන්න බලාපොරොත්තු වෙනවා.
1: මහෝයේ ජලවිදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි ආචාර්ය ප්‍රදීප් පෙරේරා පැවසුවේ.
4: මහාවය ප්‍රොජෙක්ට් එක ගරු ඇමතිතුමා කිව්වා වගේ ඒකේ ඇත්තටම දැන් ශාක්‍ය අධ්‍යයනයත් අපි ඉවර කළා. දැන් ඒකේ ඩීටේල් ඩිසයින් ෆේස් එකට අපි ඇවිල්ලා තියෙනවා. අපිට ඒ සඳහා ඩීටේල් ඩිසයින් එක සඳහා අපිට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක ආධාරයක් හම්බෙලා තියෙනවා. එමගින් අපි දැන් ඒකේ අර පරිසර EIA එක, environmental impact assessment එකයි, ඒකේ ඩීටේල් ඩිසයින්, ඒකේ geotechnical studies, ඊට පස්සේ ඒකේ තියෙන social impacts, ඒවා ගැන අවශ්‍ය අධ්‍යයන මේ වෙනකොට කරගෙන යනවා. මම හිතන්නේ ඒක අවුරුද්දකින් දෙකකින් වගේ ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රතිය ලොකු ව්‍යාපෘතියක්. මම හිතන්නේ ලංකාවේ කෙරිච්ච ලොකුම ජල ප්‍රතිය. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයත් එක්ක සාකච්ඡා කරලා අරගෙන මම හිතන්නේ 2028-29 වගේ වසරේදී මේකේ කන්ස්ට්‍රක්ෂන් පටන් ගන්න පුළුවන් වෙයි. මේක එකපාර්ට් කරන්න පුළුවන් ගැක් නෙමේ බැටරි වගේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2034-35 වගේ වසරවලදී මේ බලාගාරය අපිට හම්බ වෙයි.
1: රටේ සර්ව ආර්ථිකයේ ඍණාත්මක තත්ත්වයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
5: ජීවන බර වැඩි වෙලා සාර්ව ආර්ථික පැත්තෙන් මුළු රටම ඍණාත්මක පැත්තකට යොමු වෙලා තිබෙනවා කියන එක අපේ අදහස. ඒ විතරක් නෙවෙයි, මැක්‍රෝ ඉකොනොමිකේ දිහා බලලා හරියන්නේ නැහැ. කරුණා කරලා ඔය මාලිගාවල ඉන්නව වෙනුවට, සඳළු තලේ ඉන්නව වෙනුවට මහ පොළොවට බැහැලා බැලුවොත් පැහැදිලිවම ශුද්‍ර ආර්ථික ශේෂ්ත්‍රය තුළ තනි පුද්ගලින් ගෘහමූලික පෞල්ලේකක කුටුම්බ ව්‍යවසායකින් කර්මාන්ත, ඒ වගේම රටේ සේවා ශේෂ්ත්‍රයද, කෘෂිකාර්මික ශේෂ්ත්‍රයද, කර්මාන්ත ශේෂ්ත්‍රයද, හැම ශේෂ්ත්‍රයක්ම කඩා වැටීමකට ලක් වෙලා තිබෙන මොහොතක මේ හෙඩ්ලයින් ප්‍රකාශ වලින් රටටත් ලක්ෂ

0: සිවිස්සත් ජනතාවටත් වැඩක් වෙන්නේ නැහැ.
1: ආණ්ඩුවේ මර්ධනය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ.
2: 22 සංශෝධනයෙන් මේ ආණ්ඩුවේ මර්ධනය ඉවර වෙන්නේ නැහැ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට ගෙනලා තියෙන අලුත් පනත දිහා බලන්න. දූෂණ විරෝධී පනතට ගෙනාපු සංශෝධනය අපට පරාජය කර ගන්න පුළුවන් වුණා සුප්‍රීම කෝෂාවෙට ගිය නිසා. මේ වැඩපිළිවෙල ඉස්සරහදී නවතින්නේ නැහැ. මේ රටේ සියලුම විරුද්ධ පක්ෂය අය මතක තියාගන්න එක කාරණයක් තියෙනවා. මේ ආණ්ඩුවේ මැතිමතුරු හැමදාම නානවා. නාලා අවසානයේ සමහර කට්ටිය නාලා සබන් ගන්නෙත් නැතුව ඇඳුම් අඳින්නෙත් නැතුව පාර යනවා.
1: ආණ්ඩුව මර්ධනය ක්‍රියාත්මක කිරීමට විවිධ ක්‍රමවේද භාවිත කිරීමට සූදානම් වන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කියා සිටියේ.
3: දැන් අද ආණ්ඩුව නිරන්තරයෙන් හඩනගන කාරණයක් තමයි තමන්ට ආණ්ඩු බලය ලැබුණට රාජ්‍ය බලය ලැබිලා නැහැ කි. සර් රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩු කෙටුම්පත් සකස් කරගෙන යනවා. දැන් ඊට එහා ගියපු රටේ දැවැන්ත ස්ට්‍රෙන්ත් එකක් තියෙන මේ ත්‍රිවිධ හමුදාව මෙයාලගේ පාලන යටතට ගැනීමට සහ ඒ හරහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නට මේ රටේ අරගලයක් මේ රටේ උද්ඝෝෂණයක් වැඩවජනයක් එන හැම අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව යොදවමින් ඉරණමයක් නොවතිව අතරංගුර තබාගෙන මේ උත්සාහ කරමින් ඉන්නේ ආණ්ඩුව දන්ව තව මාස කීපයක් යනකොට ආණ්ඩුවට විරුද්ධ විශාල ජන රැල්ලක් මේ රට තුල ගොඩනැගෙනවා.
1: ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට පෙනී සිටිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ.
4: ආණ්ඩුව ආරක්ෂා කිරීම මේ වෙලාවේ වම දකුණ අතර දෙදීමේ ප්‍රධානම කාර්යභාරයක්. එක පැත්තකට වාමාංශිකයන් නදාගත්තු ජනතාවාදී ගමනක යෙදෙන ආණ්ඩුවක් තියෙනවා. අනිත් පැත්තෙන් ඊට විරුද්ධ වෙච්ච දක්ෂිණාංශික ප්‍රතිගාමී බලවේගයක් තියෙනවා. මේ දෙක අතර අපට තීන්දුවක් ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මාලිමා රජය ආරක්ෂා කරන්න.
1: ලීසින් සමාගම් හෝ මූල්‍යායතන විසින් ලීසින් හා බදු පදනම් මත ලබාගත් වාහන හෝ භාණ්ඩ යළි ලබා ගැනීමේදී සාමය කඩවීමක් සිදුහොත් නීතිය ක්‍රියාමාර්ගවලට මුහුණු පෑමට සිදුවිය හැකි බව පොලිසිය දැනුම් දෙනවා. එවැනි වාහන හෝ භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහා නිසි ක්‍රමවේද පවතින බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වඩ්ල සඳහන් කළේ මේ පිළිබඳ ජනතාව සඳහා අදාළ සමාගම් අවධානය යොමු කළ යුතු බවයි.
5: කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී මෙම උපකරණය තම සන්තකයට ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිරෝධයක් එල්ල වූ අවස්ථාවලදී බදු දීමනාකරු විසින් ඊට අදාළව දිසාධිකරණයේ පිහිට පැතිය යුතුයි. දැන් සමහර අවස්ථාවලදී මෙම දිසාධිකරණයේ පිහිට නොපතා මේ ප්‍රතිපාදනවලට පරිබාහිර ක්‍රියා කිරීම මගින් සදිහුගේ නියෝජිතයෙකු විසින් නෛතික තත්ත්වවලට මුහුණ පැමිණට සිද්ධ වෙනවා. මේ පිළිබඳ විමර්ශනයක් සිදු කරන අවස්ථාවේදී සාපරාධී වරදක් එහෙම නැත්නම් අපරාධමය වරදක් නිර්මාණය නෙවුවොත් අපි කතා කරන කොල්ල කෑමක් වශයෙන් හෝ එහෙම නැත්නම් සාපරාධිය අයිතු ඇතුල් වීමක් හෝ එහෙම නැත්නම් බලෙන් ලබා ගැනීමක් වැනි වර්ධවල් සංස්ථාපනය වූ විට ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා.
1: වංචාවලට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව බැදිබත් සඳහන් කළේ මේ පිළිබඳ ජනතාව අවධානය යොමු කළ යුතු බවයි.
6: ගොඩක් ජනතාව මේනකොට වංචා කිරීම හසුනවා. සමහරට පිටරට යන්න කියලා මුදල් ඉල්ලනවා. එහෙම නැත්නම් තමන්ගේ දුව පුතා විශ්වවිද්‍යාලයට යවන්න නැත්නම් ඉඩමක් ගන්න. එහෙම නැත්නම් ගෙයක් හදන්න කියලා ගොඩාක් දවසකට අපි මම හිතන්නේ පැමිණිලි වංචා කිරීම පැමිණිලි මේ බස්නාහිර පළාතේ දවසකට 50කට වාර්තා වෙනවා. ලංකාව විශාල ප්‍රමාණයක්. ඒ නිසා පහුගිය වසර දශකය තුළ ඉතාම වේගින් වර්ධනය වන අපරාධ වංචාවක්. ඒ නිසා ඒවට හසු වෙන්න එපා. මම ඒකත් ඉල්ලීමක් කර කැමති ජනතාව මීට වඩා අවදින් ඉන්න ඕන. ඔබ ගැන ඔබේ ආරක්ෂාව ඔබට තෝකීමක් තියෙනවා.
1: හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙක් තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර උතුරු අපරාධ කොට්ටාෂයට ලද තොරතුරකට අනුවයි. සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතු තිබී හෙරොයින් ග්‍රෑම් 2 mg 400ක් සුව කරනු ලැබුවා. අත්අඩංගුවටගත් සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම මත තංගල්ල ප්‍රදේශයේ දිවසක සංගවා තිබූ තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 842ක් සුවගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු වයස අවුරුදු 18ක් වන තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වැඩිදුර විමර්ශන පොලිසිය මගින් ක්‍රියාත්මකයි. ඉරානය විසින් හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා සිදු කර ලැබූ යෝජනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉරානය විසින් මෙම යෝජනාව ඊ අමෙරිකාවට පිළිගන්නනු ලැබුවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාජ්ජ පැසුවේ අමෙරිකාව සිය යෝජනාවට කැමැත්ත පළ කළහොත් හෝමු සමුද්‍ර සන්ධිය දින 7ක් තුළ විවෘත කරන බවයි. යුද්ධ අවසන් කිරීම සඳහා දින 7ක මාර්ග සිතියමක් සඳහා අමෙරිකානු ප්‍රතිචාරය බලාපොරොත්තු වෙ සිටින බවද ඉරානය ඊයේ ප්‍රකාශ කළා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාජ් පැසුවේ ඇමරිකාව ඊට එකඟ වුවොත් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර සතියක් ඇතුළත න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කරන බවයි. යලි සිරස්තල පොළොන්නරුවේ පිපිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්. විද්‍යුත් වාහන ආරෝපණ ඉල්ලුම ඉහළට. හෙරොයින් තොගයක් තංගල්ල නිවසකෙන්. දිවිනේ ප්‍රදේශ රසකට අදත් අද වැසේ. ඉරානයේ යෝජනාව අමරිකාව ප්‍රතික්ෂේප කරයි. සීත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරුඩුවනගේ සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පැපුවත් සමගින්.
7: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: රශ්මිකා මන්දනාව අපි මේ වෙනකන් දැකලා තියෙන විදිහ අමතක කරන්න වෙලාව ඇවි.
2: අපි කවදාවත් දැකලා නැති විදිහේ දරුණු කැරක්ටරකින් තමයි අලුත්ම මයිසා මූවී එකේ මන්දනාව අපිට දකින්න ලැබෙන්නේ.
3: මයිසා.
1: එයා මේ මූවී එකේ රඟපාන්නේ ගෝත්‍රික කාන්තාවක් විදිහට. රිලිසුණු ටීස් එක පුරාම අපිට බලන්න පුළුවන් වෙන්නේ රශ්මිකාගේ අලුත්ම ඇක්ෂන් ඇවටයික.
2: විශේෂයෙන්ම වතුර ඇට කරන සටන් එහෙමත් මේ මයිසා මූවී එකේ තියෙනවා.
1: ඒ වගේම මේ මූවී එක තෙලිඟු, හින්දි, තමිල්, කන්නඩ වගේම මලයාලම් කියන ලැන්ග්වේජස් වලින් ලෝකෙ පුරාම තියටර්ස් වල ළඟදිම රිලීස් වෙනවා.
0: Talk of the Town.

0: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අයි හරවන්න බෑ.
1: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද ඒක විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන. ඒ නිසා මතක තියාගන්න තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
0: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මග රැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
1: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරි හිත වඩපු කෙනෙක්. පෙර සසරි භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දියේ ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
0: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න අද උදැසන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
5: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
6: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමා හල්වලදී 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
12: ඒක හරිම අපූරු ලෝකයක්.
13: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
15: මියුසික්.
16: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
17: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
16: යාගේ නම සීතා.
15: සීතා!
16: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
18: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
19: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
6: Theater Between Lady Miss World Sri Lanka 2026
19: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
6: Theater Between Lady Miss World Sri Lanka 2026
0: කිරුලක් උදෙසා තරඟවදින රුවිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
4: Title Sponsor ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
1: Enchanter The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
7: Oat Max High Strength Liquid Collagen, Obat Adamabha.

0: උදසන 7යි විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

හැම දෙනාටම තෙරුවස්සන්න ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ ධර්මශ්‍රවණයට එකතු වෙන්නේ. බණහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී ධර්මශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය ඔබේ ජීවිතේ කුසල් වැඩෙන අකුසල සිතුවිලි යටපත් වෙන ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නේ අපි කාගේත් හිතවල අනාගාමී ඵලය ලබන තෙක්ම මේ හිත ඇතුලේ තියෙන භයානක අකුසල ධර්මයන්. සෝවාන් ඵලයට පත්වෙන ශ්‍රාවකයා ඒ හිත ඇතුලේ තියෙන භයානක අකුසල ධර්මය යම් මට්ටමකින් පාලනය කරගන්නවා. ඒ අකුසලයේ නිසා කොයිම විදිහකටවත් අපායගාමි අකුසලයක් නොවන මට්ටමට සෝවාන් වීම තුළ ඔහු පාලනයකට ලක් වෙනවා. නමුත් ඔහුගේ හිතේ යටපත් වෙලා මේ සංයෝජන හැටියට මේ අකුසල හිතේ පවතිනවා. කාමරාග පටිග සකදාගාමි ඵලයේ ලබනකොට එහි යම් මට්ටමක් අඩු වෙනවා. අපි කියන තුනී භාවයට පත් වෙනවා. හැබැයි මේ කාමරාග පටික කියන සංයෝජන සම්පූර්ණයෙන් නැති වෙන්නේ අනාගාමී ඵලයට පත් වෙනකොට. එතෙක් ගැටෙන ස්වභාවේ, තරහ යන ස්වභාවේ, ඒ වගේම ඇල්ම ආසාව ඇති වෙන ස්වභාවේ කාමරාගයේ වගේම තමන් අකමැති අප්‍රිය අමනාප දේ සමග ගැටෙන ස්වභාවේ හිතේ පවතින. එතකොට මෙන්න මේ කියන සංයෝජන සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ අනාගාමී ඵලයට පත් වෙනකොට. එතෙක් අපේ හිත ඇතුලේ යම් යම් මට්ටමින් මේ අකුසල ධර්මයන් තියෙනවා. හැබැයි මේකේ භයානකම දේ පුතඥන මට්ටමේ ඉන්න පුද්ගලයාගේ හිතේ මේ කාමරාග පටිග. එයින් අපි විශේෂයෙන් අද කතා කරන්නේ ගැටෙන ස්වභාවය, පටිගය, තරහ යන ස්වභාවය, කේන්තිය, ද්වේෂය, අප්‍රිය අමනාප අරමුණු සමග ඇතිවෙන ගැටීම. මෙන්න මේ ස්වභාවය තුළ පුතඥන සාමාන්‍ය ධර්මාවබෝධයක් නොලබපු ශ්‍රාවකයාගේ හිත කොයි තරම් පීඩාවට පත්වෙනවද, කොයි තරම් වැරදි තීරණ ඔහු ගන්නවද, ඒ ගන්න තීරණ නිසා මෙලව පරලොව දෙලවම මොන තරම් අයහපතක් හානියක් මේ පුද්ගලයාට සිදුවෙනවද. හැබැයි පින්වතුනි, කෘතඥ වුණත් මේ ලෝකෙ හැමෝගෙම හිත්වල ස්වභාවය එකම මට්ටමෙන් නෙමෙයි තියෙන්නේ. අල්පරජක්ක මහරජක්ක බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේ ලෝකෙ සත්වයන්ගේ හිත්වල ස්වභාවය දැක්කේ සමහර අය ඉන්නවා උපතින්ම කෙලෙස් වැඩි, කෙලෙස් බලවත් අය ඉන්නවා. පෙර සංසාර ජීවිතවල අකුසල ධර්ම ප්‍රගුණ කරපු අය සතර අපාය ගාමී ජීවිත ගත කරමින් මේ කෙලෙස් බලවත් කරගෙන සසර දුක් සහිත ගමන් ආපු අය ඉන්නවා. ඒ අය මනුස්ස ලෝකෙට ආවත් අර සංසාර පුරුදු අනුව උපතින්ම කෙලෙස් බහුලයි. සමහර අය ඉන්නවා සසරේ කෙලෙස් යටපත් කිරීම පිණිස බණ භාවනා කරලා, සමාධිය වඩලා, ධ්‍යාන වඩලා, දිව්‍ය බ්‍රහ්ම තලවල බොහෝ කාලයක් ඉඳලා එහි ආවිස අවසන් වෙලා දෙව්ලොවින් බබලවින් චුත වෙලා මනුලොවට ඉන්න අය ඉන්නවා. ඒ අයගේ මනුස්ස ජීවිතයේ උපතේ ඉඳන්ම ගත්තොත් තරහ යන ස්වභාවය අඩුයි, කේන්ති යන ස්වභාවය අඩුයි. සමහර අය ඉන්නවා කවුරු මොනවා කරත් නින්දා කරත් බැන්නත් hina වෙලා ඉන්නවා. අනේ යා කරගන්න දේ යාගෙන යයි කියලා ලොකු දහම් දැනුමකුත් නැහැ. මේ කාලයක් බණ භාවනා කරලා හිත වඩලා මේ ජීවිතේ තුල එහෙම ප්‍රගුණ කරලා දියුණු කරගත්ත දේකුත් නෙමෙයි. හැබැයි උපතින්ම තරහ යනවා අඩුයි, කේන්ති යන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අනිත් අය ගැන අනුකම්පා සහගතව බලනවා, මෛත්‍රී සහගතව හැම වෙලාවෙම හිතනවා. තමන්ට යමෙක් විපතක්, නොපනත්කමක්, දුෂ්ටකමක් කරත් ඒ වෙලාවෙත් ඉවසලා ඒ පුද්ගලයා ගැනත් කරුණා මෛත්‍රියෙන් හිතනවා. අනේ යා කරගන්න දේ යාගෙනියයි, මේ මිනිස්සු නොදන්න නිසා ඔය වගේ දේවල් කරන්. මේ මිනිස්සු ධර්මයේ දන්නවනම්, මේකේ ආදීනව දන්නවනම් කවදාවත් ඔහොම කරන්නේ නෑනි කියලා එහෙම හිතනවා. එතකොට මේ ලෝකේ ඉන්න මිනිස්සු අතර ගත්තොත් කෙලෙස් අඩු අය වැඩි අය එහෙම ඉන්නවා. දැන් තරහව, කේන්තිය, ද්වේෂය ගත්තාම බුදුරජාණන් වහන්සේ උපමා තුනක් පෙන්නවා. මේ උපමා තුනටම අදාළයි මේ ලෝකේ අපි අතර ඉන්නවා. සමහර අය ඉන්නවා ජලයේ ඇඳ ඉරක් වගේ කියනවා, කේන්ති යනවා, තරහ යනවා. අනාගාමි වෙන කල්ම මේ හිත ඇතුලේ අනුසය හැටියට, ආශ්‍රව ධර්ම හැටියට පටිගය ගැටෙන ස්වභාවය පවතිනවා.
ඒ තරහ සිතක් ඇති වුණත් ඒක මතුවෙලා බලවත් වෙලා ඒ ඔස්සේ පලිගන්න යන්නේ නෑ. ඒක හිතේම යටපත් කරගන්න දක්ෂයි. ඒ තරහ ඇතිවන සැනින් ආදීනව සිහි කළ යටපත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නුවේ ඒ අයගේ හිත්වල ස්වභාවය හරියට දිය ඇන්ද ඉරක් වගේ. ඔබ දැකලා ඇති දියේ ඉරක් ඇන්දට පස්සේ ඒ සැනින් ඒ ඉර මැකිලා යනවා. ඒක පැය ගණන් දවස් ගණන් තියෙන්නේ ඒ මොහොතේම මැකිලා යනවා. ඒ වගේමයි කියන මේ ලෝකේ සමහර පුද්ගලයෝ තරහක්, කේන්තියක්, අමනාපකමක්, ගැටීමක් හිතේ ඇති වුණත් ඒ සැනින් ඒක නිවිලා යනවා. යටපත් වෙනවා. හිතෙන් ඉවත් වෙලා යනවා. කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පිළිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ මොහොතේම හිතෙන් ඒක ඉවත් කරලා දානවා. ඒ කෙනා සසරි හිත වඩපු කෙනෙක්. පෙර සසරි භාවනා කරපු කෙනෙක්. මෛත්‍රී භාවනා වඩලා සතර බ්‍රහ්ම විහරණ වඩලා සමහර වෙලාවට පෙර බ්‍රහ්ම තලවල වගේ භාවනානුයෝගීව ධ්‍යාන වඩලා ඉහළ සුගති සහිත ලෝකවල ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ කෙනා උපතින්ම දියේ ඇඳ ඉරක් වගේ හිතේ තරහව, ද්වේෂය, ගැටීම පිහිටන්නේ නැති හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්. ඊළඟට අපි ජීවත් වෙන සමාජයේ තව පිරිසක් අපිට මුණ ගැහෙනවා සාමාන්‍ය පුතජන ලෝකයේ අතර. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා වැල්ලේ ඇඳ ඉරක් වගේ. වැල්ලේ ඉරක් ඇඳට පස්සේ ඒ මොහොතේ මේක මැකෙනව නෙමෙයි, කවුරු හරි මැකුවේ නැත්නම් කෙනෙක් ඒ වැල්ල සමහරලාවට අතුගාලා හරි ඒ ඉර මකලා දැම්මේ නැත්නම් දවස් ගාණක් තියෙනවා. හැබැයි හැමදාම පවතින්නේ නැහැ. හුලඟට හරි ටික ටික ඒක මැකිලා යනවා. සමහරලාට දවසක්, දෙකක්, දවස් 3-4ක්, සතියක් තියෙන්නත් පුළුවන්. හැබැයි කාලයක් යද්දී, බොහෝ කාලයක් නෙමෙයි, දවස් කීපයක් යනකොට ඉබේම මැකිලා යනවා. ඒ වගේ අපි ජීවත් වෙන සමාජ බොහෝ පිරිසක් ඉන්නවා ඔය වගේ අය. හිතට තරහක්, අමනාපකමක්, ගැටීමක්, කේන්තියක් ඇති වුණාට පස්සේ ඒ මොහොතේ මේක යටපත් කරගන්න තරම් ශක්තිය නැහැ. එච්චර දියුණු කෙනෙක් නෙමෙයි. හැබැයි දවස් 2-3ක් යනකොට ඉබේම හිතෙන් ඒ තරහව නැති වෙලා යනවා. සමහරවිට දවස් 4-5ක් උපරිම සතියක් යනකොට මතකත් නැහැ. හැබැයි අර කේන්ති ගිය වෙලාවේ ඒ වෙලාවේ හිතන මං ආයිනම් මූණවත් බලන්නේ, ආයිනම් මං කතා කරන්නේ, මට ඕනේ නැහැ මෙහෙම අය, පියායෝ මේ මිනිස්සු එක්ක නැහැ, ඒ වගේ හිතෙනවා. හැබැයි දවස් 2-3ක් යනකොට අර ඔක්කොම අමතක කරලා හොඳට කතා බහ කරලා හොඳින් ඉන්නවා. ඒ වගේ හිතේ තරහක්, අමනාපකමක්, කේන්තියක් ඇති වුණාට පස්සේ දවස් 2-3කින් හරි, සතියකින් හරි, දින කීපයකින් අර තරහව සංසිඳවා ගන්න පුළුවන් නම් ඒකෙනත් උත්සාහ කරොත් හිත දියුණු කරන්න පුළුවන්. හැබැයි යාට උත්සාහ කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවේ වැල්ලේ ඇඳ ඉරක් වගේ. එහෙමයි මේ සමාජේ ගොඩාක් ඉන්නේ ඒ වගේ අය. ඔය අතර ඔබ මම ජීවත් වෙන මේ සමාජය තුළ භයානක පිරිසක් ඉන්නවා. ඒ අය සමහර වෙලාවට අපායগামি ගමනක සංසාරේ ආපු අය. පෙර සංසාරේ මේ කෙලෙස් යටපත් කිරීමේ මඟ වඩපු අය නෙමෙයි. ධර්මයේ තුල බුදුහාඳුරෝ පෙන්නනවා අයෝනිසෝ මනසිකාරේ. අන්න පෝෂණය වෙන්න උපකාර වෙන දේ. පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරේ. තරහක්, කේන්තියක් ඇති වෙන්න හේතු වෙච්ච යම් හේතුවක් ඕනේ. ඒ හේතුවට අපි කියන පටිග නිමිත්ත. ඒ පටිග නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරේ දෙනවා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ අර ඇවිලෙන ගින්දට පිදුරු දානවා වගේ වැඩ. අයෝනිසෝ මනසිකාරය තුළ වෙන්නේ මොකද? නෝපන් ද්වේෂය තව තවත් බලවත් වෙලා උපදිනවා. උපන්නා වූ ද්වේෂය ඉහළටම බලවත් වෙනවා. නෝපන් ද්වේෂය උපදින්නත් උපන්නා වූ යම් ද්වේෂ හිසක් ඇද්ද ඒ ද්වේෂ සහිත සිතුවිලි තව තවත් බලවත් වෙන්නත් උපකාර වෙන දෙයක් තමයි අයෝනිසෝ මනසිකාරය. කෙලෙස් බලවත් වෙන විදිහට කල්පනා කිරීම. එතකොට සසරේ මේ විදිහටම හිත පුරුදු වෙච්ච අය බැරි වෙලා හරි පෙර මොකක් හරි පිනකින් එක්කෝ අපායේ කර්ම ගෙවලා ගෙවලා කලාතුරකින් මනුස්ස ලෝකෙකට එනවා පෙර පිනක් මතුවෙලා. හැබැයි ඒ අයගේ හිතවල අර අපායগামী ද්වේෂයේ සසරේ පෝෂණය කරපු මානසිකත්වය තියෙනවා. බුදුහාඳුරෝ ඒ වගේ අයට උපමාවක් පෙන්වුවා මහණෙනි, ගලේ කෙටු ඉරහා සමානයි කියලා. ඔබ දැකලා ඇති සෙල්ලිපි දැකලා තියෙනවා, ගල් කැටයන් දැකලා ඇති. ගලක ඉරක් කෙටුවට පස්සේ ඕක සතියෙන්, දෙකේ, මාසෙන්, අවුරුද්දෙන්, අවුරුදු 5-10 නැති වෙන්නේ. සමහර බ්‍රාහ්මී අක්ෂර වලින් කොටපු සෙල්ලිපි අවුරුදු 1000 ගණන් පවතිනවා.
කටාරං කොටපු ගල්ලෙන්ගොල සෙල්ලිපිද ඒ කොටපු ඒ සමහර අක්ෂර වෙන්න පුළුවන් අවුරුදු දහස් ගණන් පවතින. එතකොට අන්න ඒ වගේ කෙනෙක්කුට තරහක් කේන්තියක් වෛරයක් ඇති වුණාට පස්සේ. ඒක මේ ජීවිතෙන් අවසං කරන්නේ අර පෝරදාගන්නවානි. අයෝනිසෝ මනසිකාරයේ නැමති පොහොර අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ ඒ ද්වේෂය පෝෂණය වෙන විදිහට කරුණු හැමදාම එකතු කරනවා. අසවලා මාව පරාජය කරා, මාව පහත් කරා, මට බැන්න, මට නින්දා කරා. අක්කොච්චිමං අවජ්ජිමං අජිනිමං අහාසිමේ. මේ විදිහට හිත හිතා හිත හිතා ඉන්න ඉන්න නෝපන් ද්වේෂය උපදින, උපන් ද්වේෂය වැඩෙන. බලන්න මේ සමාජ ඕන තරම් ඔබේ පවුල්වල ඇති, ඔබ දන්න කියන අය අතර ඇති, නෑදෑයෝ අතර ඇති, ඔබ රස්සාව කරන තැන ඇති ඔය ජාතියයි. සමහරු මැරෙන කම්ම මොකක් හරි එක දෙයක් අල්ලගෙන ඒකම හිත හිතා සමාලාට ඒ මිනිස්සු මැරිලද. ඒ පරණ කෝන්තරවල දරුවන්ගෙන් පලිගන්න හිතනවා. පරම්පරා ගණන් ගැන හිතනවා. ඔවුන්ගේ අම්මලා තාත්තලගේ කාලේ අපිට මෙහෙමයි කරේ. එතකොට එහෙම හිත හිත අද ඒ මිනිස්සු හිටියත් නැතත් මැරෙනකං ඕක හිත හිත ඉන්න. සමහර ඉන්න මැරෙනකොට එතනින් ඒක නවත්තන්නේ. ඉන්නකනොත් වෛර කරලා වෛර කරලා වෛර කරලා මැරෙනකොට හිතනවා මම මැරිලා හරි ඔවුන්ගෙන් පලිගන්නවා කියාගෙන මැරෙනා ඉන්න. බහල ඇතිනේ අර කාළි යක්ෂණීගේ කතාව. ආත්ම 500ක සංසාර වෛරයක්. එදා බුදුරජාණන් වහන්සේ මුණ නොගැහෙන්න තවත් අදටත් ඒ වෛරේ දිග දිග දිග සසරේ ඇදි ඇදි යනවා එහෙනම්. යන්තං මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එදා වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ ඒ අයට දහම් දෙසලා ද්වේෂයේ ආදීනෝ පෙන්නලා දීලා ඒ තරහේ ද්වේෂයේ හිත සංසිඳවලා අර ඇවිලි ඇවිලි යන ගින්න නිවලා ඒ අයට සසර දුකින් මිදෙන්න උපකාර කරා. ඒ වගේ සමහර වෛර ආත්ම ගණ සංසාර වෛර බවට පත් වෙනවා. ඒවට අපි ධර්මයේ කියන සංසාර වෛර. දැන් බලන්න නිවන් දකින්න යන ගමනේ පවා හොඳ සිල්වත් ගුණවත් බණ භාවනා කරන කෙනෙක් තුලින් වේවා ඒ වගේ සංසාර වෛර එන්න පුළුවන්. දැන් ඔබ හිතන්න දේවදත්ත කියන්නේ මහා පවුකාරයෙක් වගේ අපිට පෙනුනට දේවදත්තගේ සංසාර ජීවිතේ ගත්තොත් දේවදත්ත පාරමී පුරපු කෙනෙක් පින්වන්තේ. පසේ බුදු වෙනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේගෙම බුදුමුවින් දේශනා කරනවා. පවුකාරයෙකුට පසේ බුදු වෙන්න බෑ. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී හැටියට උපපාරමී හැටියට වඩන්නට ඕන පසේ බුද්ධත්වයට පත් වෙන. එතකොට පාරමී හැටියට උපපාරමී හැටියට මේ දස පාරමිතා සසරේ වඩපු කෙනෙක් දේවදත්ත. හැබැයි අර ද්වේෂයේ වෛරයේ තුල සසරේ වෛර බැඳගත්තා. ඔබහලා තියෙනවා අර සීරිවාණිජ කතාව. ඒ තුල ඇතිවෙච්ච වෛරේ මං සංසාරේ උඹේ පස්සෙන් එනවා උපෝපං ආත්මවල මං පලිගන්නවා කියාගෙන තමයි මේ වෛරය ඇති කරගත්තේ. ඒ වගේම සසරේ මුණ ගැහිච්ච ආත්මවල හැම ආත්මික මුණ ගැහුණ නෙමෙයි. අපේ බෝසතාණන් වහන්සේ දැන් ආරමී පුරණ කාලේ ගත්තෝ සාරා සංඛේ කල්ප ලක්ෂයක් යන පුංචි කාලයක් නෙමෙයි. මහා කල්පයක් තුල කොච්චරනම් මනුෂ්‍ය ජීවිත ලබනවද? දැන් අපිට ওই ජාතක පොත් වහන්සේ තුල අහන්න කියවන්න ලැබෙන්නේ ඉතාම ස්වල්පයයි. ඒවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම් යම් හේතු සිදුවීම් පාදක වෙච්ච වෙලාවේ යම් සිදුවීමක් මුල් කරගෙන මහණෙනි ওই පුද්ගලයා අද විතරක් නෙමෙයි අතීතෙත් ওই වගේම තමයි කියනවා. කන්න එතකොට භික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි බහකතුන් වහන්සේ අතීත කතාව අපිට කරුණාවෙන් දේශනා කරන සේක්වා. අන්නේ වෙලාවට බුදුරජාණන් වහන්සේ මේ අතීත කතාව ගෙනහැර දක්වමින් පූර්ව අපර සන්ධි ගලපලා වර්තමාන සිදුවීමට හේතු වෙච්ච මේ අතීත සංසාර පුරුදු ගැන දහම් දේශනවා. ඒ වගේ සිදුවීම් තමයි බොහෝමයක් ජාතක පොත් වහන්සේ තුල ජාතක කතා හැටියට අපිට අහන්න කියවන්න ලැබෙන්නේ. ඔය අතර දේවදත්ත හා සම්බන්ධ කතා කීපයක් ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි බොහෝ ආත්ම භාවවල දේවදත්ත අපේ බෝසතාණන් වහන්සේව සසරේ මුණ නොගැහිච්ච ආත්මවල අර සංසාර ගුණ පුරාගෙන ගියා. දාන පාරමිතා පිරුවා, සීල පාරමිතා පිරුවා, නෛෂ්ක්‍රම්‍ය පාරමිතා පිරුවා, ප්‍රඥා වීරිය කන්ති ඉවසීම සත්‍යවාදීකම අදිෂ්ඨානෙ උපේක්ඛා මේවා සසරේ පුරුදු කරා.
ඒව සසර දියුණු කරගෙන දන්දීගෙනාව ඒ කරපු පින නිසයි. දැන් ඔබ හිතන්න දේවදත්තගේ ජීවිතය තුළ මහා පවකාර උපතක් ලැබුව නෙමෙයි. ඉපදුනේම රජපවුලක යසෝදරාවගේ සහෝදරයා. සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ පුතා රාජ්‍ය උරුමේ තිබ්බ පුතෙක්. ඒ සියලු රාජ සැප සම්පත්තියෙද්දී කවුරුත් පන්නලා නෙමෙයි. ඒ සියල් අතහැරලා නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණේ. කවුරුවත් අපායන්න හිතාගෙන රජකම අතහැරලා පැවිදි වෙන්නේ නැහැ. ඒ තරම් මාලිගාවල සැප සම්පත්, රන් රිදී, මුතුමැණික්, මිරිවැඩි සඟල, ආහාර ගත්ති රත්තරන් තැටි, වටිනා වටිනා සලුපිලි, පංචකාමයන් කෙලෙස් සහිත ලෝකයක් තියෙද්දී රජ කෙනෙකුට උරුම රාජ සැප සම්පත් අතහැරලා දේවදත්ත මේ බුද්ධ ශාසනය පැවිදි වුණේ අපායන්න හිතාගෙන නෙමෙයි. කැපකිරීමක් සසරේ නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරපු කෙනෙක්. නිවන් දකින්න හිතාගෙන තමයි පැවිදි වුණේ. ඒ පැවිදි වෙලත් දේවදත්ත කොච්චර සරල ජීවිතයක් ගත කරාද. තුන් සිවුරෙන්ම හිටියා. පාංශකූල සිවුරු විතරයි කිනෝ දේවදත්ත පෙරෙව්වේ. වැඩිපුර ගස් යට එලිමහනේ තමයි කිනෝ හිටියේ. කුටියකටවත් ගියේ නෑ කියන. නිර්මාංශව හිටියා. ඔය වගේ දේවදත්ත විශේෂයෙන් තමන් පුරුදු කරපු මේ ධර්මාවබෝධයට අවශ්‍ය ඒ දේවල් තිබුණා. දැන් ඔබ දූතාංග ගැන අහලා ඇති. ඒ දූතාංග කැමති කෙනෙක් ඉහළට වඩනවා. ඒක කෙලෙස් තවන ක්‍රම. ඒ වගේ දේවදත්තත් ඒ වගේ රූක්ෂ ප්‍රතිපක්ති අනුගමනය කරා. හැබැයි අන්න අර සංසාර වෛරේ බුදුහාමුදුරු එක්ක බෝසතාණන් වහන්සේ සමග සසර තිබිච්ච වෛරය, ඉරිසියාවත් එක්ක ඇතිවෙච්ච සංසාර පුරුද්ද උන්වහන්සේ ගැන මතු වෙන්න ගත්තා. ඒ මතු වෙනකොට අකුසල් බලවත් වෙනකොට තියෙන කුසලුත් පිරිහෙනවා. මුල් කාලේ දේවදත්ත භාවනා කළා පුණ්‍ය ඉරුදියක් පවා උපදවාගෙන හිටියා කියලා. හැබැයි සංඝයා වේද කරලා සංඝ වේදේ කරන්න හිතනකොට ඒ පුණ්‍ය ඉරුදි පවා පිරිහිලා ගියා. දැන් බලන්න අච්චර රූක්ෂ ප්‍රතිපක්ති රැකපු නිවන් දකින්න හිතාගෙන රජකම අතහැරලා පැවිදි වෙච්ච මේ දේවදත්ත අයෝනිසෝ මානසිකාර්ය, ඉරිසියා, වෛරය, ද්වේෂය කොච්චර තමන් නොමග ඇරියද කියන්නේ. අවසානයේ මහා පාපිෂ්ඨ සිතුවිලි බලවත් වුණා. අජාසත් කුමාරයව හිතවත් කරගෙන මිනී මැරෙව්ව අවසානයේ. අජාසත් රජුරුවලව බිම්බිසාර රජුරුවන්ව මැරෙව්වා. ඒ තමයි තමන්ගේ ඉලක්කෙට යන්න පාර හදාගන්න. වයිසට ගිහින් රජකම් කරලා වැඩක් නැහැ. ඒ නිසා පිය රජුරුව මැරෙනකම් බලාගෙන ඉන්න එපා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ බ්‍රේන් වොෂ් කරනවා කියලා ඔළුව හෝදනවා කියන්නේ. ඒ වගේ හර කුමාරයාගේ ඔළුව හෝදලා කුසලයට ඔහුවත් පෙළඹෙව්ව පාප මිත්‍ර සේවනි. අවසානයේ අජාසත්තත් තමන්ගේ පියාව හිර කරලා වද දීලා මරලා පීටු ගහතන අකුසලීකුත් කරගත්. එතකොට අජාසත්තව නොමග යවලා රාජ්‍යයේ පිහිටවලා දැන් තමන්ගේ ඉලක්කය තුල අජාසත්ත රජුරුවන්ගෙන් උදව් ඉල්ලුවා. නාලාගිරි ඇතා වෙන කාගේවත් මේ රජ්ජුරුවන්ගේ. රජ්ජුරුවන්ගේ උදව් උපකාර මත තමයි බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න සැලසුම් කළ නාලාගිරි ඇතාව රාකල පෝලා ඉදිරියට අතහැරි. දුනු ශිල්පීන් එදෙව්ව බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න සැලසුම් හදලා. ඔක්කෝම් පිටිපස්සෙ හිටියේ අජාසත් රජ්ජුරු. ඒ සියල් අජාසත්ත කරේ තමන්ගේ වමනාවට නෙමෙයි. අජාසත්ත රජුරුවන්ට බුදුහාඳුර ගැන පෞද්ගලික වෛර කෝන්තරයක් නැහැ. දේවදත්තගේ කීමට. එතකොට බලන්න අච්චර ගුණ පුරාගෙන නිවන් දකින්න හිතාගෙන පැවිදි වෙච්ච කෙනාට මේ තරම් පහත් සිතුවිලි. මිනී මරන්න, බුදු කෙනෙක්ව ඝාතනය කරන්න මේ තරම් පහත් සිතුවිලි ඇවිල්ලා මේ සියල්ල අයෝනිසෝ මානසිකාරය තුළ අර සංසාර වෛර තව තව බලවත් වෙනවා. නෝපන් ද්වේෂේ උපදිනවා, උපන් ද්වේෂේ බලවත් වෙනවා. මේ විදිහට හිත හිතා යනකොට අවසානයේ ආනන්තරි අකුසල් දෙකක් කරගත්තා. බුදු කෙනෙක්ගේ ලේසල වීම තුළ ආනන්තරි අකුසලයක් කරගත්තා. සංඝයා ભેද කළා, සංඝ ભેද ආනන්තරි අකුසලයක් කරගත්තා. අදටත් අපායි පැහැෙනවා. හැබැයි මේ අපායි දුක් විඳලා පැහිලා පැහිලා කල්පයක් අපායි දුක් විඳලා අවසන් වෙනකොට ආනන්තරි අකුසලයේ කියන්නේ ඊළඟ ජීවිතේ විපාක දීලා අවසන් වෙන දෙයක්. ඒ කර්ම විපාක අවසන් වෙනකොට අන්න අර සංසාරි පුරපු ගුණ, පාරමී පුරපු ඒවා, පසේ බුද්ධත්වයේ පිණිස වඩපු ගුණ මතුවෙලා අපායින් චුත වෙලා ආපහු අකුසල් ගෙවලා ඇවිල්ලා පසේ බුදු කෙනෙක් වෙනවා කියලා අනාගතේ
අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින්ම උන්වහන්සේ දැකලා දේශනා කරපු දේශනා තියෙන. එහෙමනම් අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතය කොච්චරනම් මේ අයෝනිසෝ මානසිකාරය තුල නොමග යන්න පුළුවන්. මේ ද්වේෂය හරියට අඳුනගත්තේ නැත්නම් සංසාර පින් තියන අය නොමග යන. දැන් බලන්න අජාසත් කුමාරයාට වෙච්ච දේ පාප මිත්‍රයෝ නිසා. අජාසත් කියන්නේ සෝවාන් වෙන්න පිනක් ඇතුව මනුස්ස ලෝකෙට ආපු කෙනෙක්. හැබැයි දේවදත්ත හාමුදුරන්ට අහු වුණායින් උනේ තමන්ගේ පිනත් අහිමි වෙලා අපායටම යන්න පාර හැදුනා. වැඩේ වැරදුනාට පස්සේ මොලේ පෑදුනා. ගොඩාක් අයට එහෙමනේ. ඔබ බලන්න සමාජෙ වැඩ වැරදෙනකම්ම තේරෙන්නේ. පස්සේ තමයි තේරෙන්නේ අනේ මං එහෙම නොකරා නම් තව ටිකක් මට ඉවසන්න පුළුවන් වුණා නම් මං කලබල වුණා වැඩි කියලා දැන් මට හිතෙනවා. ওই වගේ දේවල් ඕන තරම් ඔබ අහලා ඇති. පස්සේ තමයි මිනිස්සු පසුතැවෙන්නේ. අජාසත්තටත් එහෙමම පසුතැවීම ඇති වුණා. තමන්ගෙන් වෙච්ච පීට්ටු ගහතන අකුසලයේ ගැන. හැබැයි ඒ වෙනකොට ආපහු හරවන්න බැරි තරමටම ඒ අකුසල විපාක ආනන්තරි අකුසලයේ කියන්නේ වහන්න පුළුවන් දෙයක් නෙමෙයි. පිනකින් වහන්න බෑ. ගරුක කර්මයක්. ඒ කාන්තෙන් ඊළඟ ජීවිතේ විපාක දෙනවා. අනේ මට වැරදුනා කියලා පස්සේ හිතුවා කියලා ආපහු ඒක නිවැරදි කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි අජාසත් රජුරෝ වැරදුනා කියලා තව තවත් අකුසල් කර කර හිටියේ නැහැ. රජුරෝ හිත හදාගෙන පින් කරන්න පටන් ගත්තා. අවසාන කාලේ බුදුන් සරණ ගියා. බුදුහාමුදුරු ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් කටයුතු කරා. ධාතුන් බුදුහාමුදුරු පිරිනිවන් පෑවා කියලා දැනගත්ත වෙලාවේ තුන් පාරක් සිහි නැති වුණා කියලා. බේත් ඔරු තුනක බැස්සු අජාසත් රජුරවන්ට සිහිය ගන්න. එහෙනම් අපිට පේන රජුරු කොච්චරනම් අන්තිමක අර කලින් වෙච්ච වැරදි අකුසල් අමතක කරලා කොච්චර ජීවිතේ යෝනිසෝ මානසිකාරයේ තුල හිත ශද්ධාවේ පිහිටවලද. දැන් බලන්න කලින් බුදුහාමුදුරන්ට හතුරුකම් කරපු රජ්ජුරුවෝ නාලාගිරි ඇතා දුන්නේ රජ්ජුරුවන්ගේ ඇතා. දේවදත්තට ඇත්තු හිටියේ නැහැ. දුනු ශිල්පීන් දේවදත්තට වෙන යුදසේනාංක හිටියේ නැහැ. එතකොට මේ තරම් බුදුහාමුදුරෝ මරන්න සැලසුම් හදපු ඒකට උදව් කරපු රජ්ජුරුවම අන්තිම කාලේ බුදුහාමුදුරෝ ගැන ඒ තරම් ශ්‍රද්ධාවක් ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ මහරහතන් වහන්සේලා අජාසත් රජුරවන්ට ධාතුන් වහන්සේලා අටෙන් එකක් බුදුහාමුදුරන්ගේ මුළු බුදු සිරුරේම සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් දුන්නා. අපි කියනවා ඒ ඩ්‍රෝනයක්. අද රුවන්වැලි මහා සෑයේ වැඩ ඉන්නේ ඩ්‍රෝනයක්. ඒහා සමාන ප්‍රමාණයක් අජාසත් රජුරවන්ට ධාතුන් වහන්සේලා ලබලා දෙනවා. මේ ධාතුන් වහන්සේ ලැබිච්ච වෙලාවේ රජ්ජුරුවන්ට ඇතිවෙච්ච සතුට ප්‍රීතිය කොච්චර ගෞරව සද්ධාවෙන්ද කුසිනාරාවේ ඉඳන් රජගහ නුවරට මේ ධාතුන් වහන්සේලා පෙරහැරින් වැඩම කරවන් මේක දකින සක් දෙවිඳු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියනවා ස්වාමීනි මේ මනුලව ජීවත් වෙන මිනිසුන් අතර පෘථජ්ජනයන් අතර අජාසත් රජ්ජුරුවෝ තරම් සද්ධාවන්ත රජෙක් දෙවියන් දිවසින්වත් මේ ලෝකේ දකින්නේ නැහැ කියලා. පෘථජ්ජනයන් අතර මාර්ගඵලයක් ලබන්න බෑ. ආනන්තරි අකුසලයේ බලවත් ඒකෙන් වැහිලා තියෙන. හැබැයි පෘථජ්ජනයන් අතර ඒ තරම් ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ ගැන හිතන ශ්‍රද්ධාවන්ත රජෙක් මනුලෝ මිනිස්සු අතර නැහැ කියලා. එහෙමනම් අපිට පේනවා ජීවිතේ මිනිස්සුන්ට වරදිනවා. ඒ වැරදුනා කියලා වෙච්ච වැරද්දෙම මැරෙනකන් දැන් අපි සමාජි සමහර වෙලාවට අහලා තියෙනවනේ මිනිස්සු කියනවා දැන් ඉතින් හැදෙන්න කාලයක් නැහැ දැන් ඉතින් ඔක්කොම ඉවරයි ඔහොමම ඉන්නවා නහයට උඩින් අඟලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි ඔය වගේ කතා ඕන තරම් බහලා ඇති. පවුකම් කරන මිනිස්සු අන්තිමට හිතනවා දැන් ඉතින් හැදෙන්න කාලයක් නැහැ මැරෙනකන් ඔහොමම ඉඳලා යන දිහාක ඉතින් යනවා කියලා හිතනවා. අච්චර අපායගාමි අකුසලයක් කරගත්ත අජාසත් රජුරෝ මුළු ජීවිතේ තමන්ට පුළුවන් උපරිමෙන් ආපස්සට හැරෙව්වා. අරෝගන්න බැරි වුණේ ආනන්තරි අකුසලෙ විතරයි. ජීවිතේ ඕනෑම මොහොතක වරදින් නැගී සිටින්න සමහර වෙලාවට වයස කියන එක මැරෙන්න මොහොතක් තියලා හරි ජීවිතේ වැරදි හදාගන්න පුළුවන් නම් හදාගන්න. රෝධ පුටු එක්තැන් වෙලා ඉන්නකොට මොලේ පෑදෙන්න පුළුවන්. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් මං රෝධ පුටු වෙන්නේ කියලා එහෙම හිතන්න එපා. ඒ මොහොතේ හරි ආයතින් සංවරේ පිහිටලා මං අද ඉඳන් හරි ජීවිතේ වෙනස් වෙනවා. මං වෙනස් කරගන්නවා. මගේ අඩුපාඩු මං හදා ගන්නවා. අද ඉඳන් හරි මං නිවැරදි කෙනෙක් වෙනවා. අන්නේ විදිහට ජීවිතේ වෙනස් කරගත්
බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ලෝකේ ඒ ද්වේෂෙම දරුණු විදිහට හිත හිතා ජීවත් වෙන පිරිසින් අර ගලේ කෙටු ඉර වගේ. ඒ නිසා එහෙම නොවි ඔබේ ජීවිතේ කුසලයේ තුල වෙනස් කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර ඔය අංගුත්තර නිකායේ තියෙන කෝදන සූත්‍රය කියලා බොහොම ලස්සන දේශනා. කෝදන සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි යමෙක් තව කෙනෙකුට ක්‍රෝධ කරනවා නම් වෛර කරනවා නම් ඒ තමන් තමන්ගේ හතුර ගැන බලාපොරොත්තු වෙන්නේ යමක්ද ඒක තමන්ටම සිද්ධ වෙනවා කියලා. ඔබ හොඳට ලෝකෙ දිහා බලන්න මේ දේවල් කොච්චර ප්‍රායෝගිකද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න කෙනෙක් තව කෙනෙක් එක්ක තරහක් වෛරයක් ඇති කරගන්න. එහෙම තරහක් අමනාපකමක් වෛරයක් ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ ලස්සන දකින්න කැමති නෑ. කවුරු හරි කියනවා අනේ අරේ හරි ලස්සනයි. එයා බොහොම හොඳයි. එයා බොහොම පෙනුමයි. එතකොට ඒක දරන්න බෑ. සමහර ලාවට ඒකට මොනවා හරි කියනවා. ලස්සන හොඳයි ඉතින් කට්ටිය දැකලා නැත්නම් අන්න ඒ වගේ මොනවා හරි කියනවා. එහෙම කියලා හිතෙන් ප්‍රාර්ථනා කරනවා මුං අවලස්සනම වෙන්න ඕනේ විරූපීම වෙන්න ඕනේ. එහෙම තමන්ගේ හතුර ගැන උදේ හවස හිත හිතා වෛරෙන් ඉන්නවා කියන. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් තව කෙනෙකුට වෛර කරනවද ඉරිසියා කරනවද ද්වේෂ කරනවද ඔහු අවලස්සන වේවා විරූපී වේවා කියලා හිත හිතා ඒ වෙනුවෙන් සිතුවිලි හිතනවද දිත්ත ධම්ම වේදනේ විපාකයක් වශයෙන් තමන් විරූපී භාවයට පත් වෙනවා කියන. තමන් අවලස්සන වෙනවා. තමන්ගේ තියෙන පෙනුම ලස්සන ආකර්ෂණේ තමන්ට නැති වෙලා යනවා කිය. මොන විදිහ ආලේපන ක්‍රීම් වර්ග මේකප් දාගෙන ලස්සනට ඉන්න හැදුවත් සමාජයට පේනවා ද්වේෂෙන් වෛරෙන් ඉන්න පුපුරන කෙනෙක්. බලන්න මිනිස්සු කියනවා පේනවද මූණේ හැටි? සොල නිකන් පුපුරනවා කියන. තරහෙන් පුපුර පුපුර ඉන්නේ කියන. ඒ ස්වරූපය අනිත් අයට පේනවා. අනිත් අයට ප්‍රිය නෑ, ආකර්ෂණීය නෑ. හැබැයි බලන්න මෛත්‍රී භාවනා වඩන කෙනා බුදුහාඳුරු පෙන්නවා මෛත්‍රී ආනිසංසයම්ම තමයි මනුස්සානම් පියෝ හෝති. මිනිස්සුන්ට ප්‍රියයි. මුකවන්නෝ විප්පසීදති. මෛත්‍රී වඩන කෙනා බොහොම පැහැපත් ලස්සන කෙනෙක් හැටියට අනිත් අයට පේන්න ගන්න. එයාගේ ආකර්ෂණයක් අනිත් අයට දැනෙනවා. ඒ කියන්නේ එයා මේ බොහොම සුදු වෙනවා එහෙම එකක් නෙමෙයි. එයාව ආකර්ෂණීය විදිහට, එයාව ලස්සන විදිහට අනිත් අයට පේන්න පටන් ගන්න. එහෙමනම් මෛත්‍රී ආනිසංසය හැටියට කෙනෙක් පැහැපත් වෙනවද, ආකර්ෂණීය වෙනවද, මිනිස්සුන්ට ප්‍රිය වෙනවද, ඒකේ මනිප් පැත්ත තමයි ඔබ යමෙකුට වෛර කරනවද, ද්වේෂ කරනවද, ඉරිසියා කරනවද, ඔහුගේ විනාශය කැමති වෙනවද, ඔහුගේ අවලස්සන විරූපී භාවයේ කැමති වෙනවද, මෙලව ඔබටම විපාකයක් හැටියට ඔබේ තියෙන රූප ස්වභාවය නැති වෙලා යනවා කියන. ඔබේ තියෙන ආකර්ෂණීය පෙනුමක් තිබ්බනම් ඒක නැති වෙලා යන. ඔබව අනිත් අයට ඒ කර්ම විපාකයක් හැටියට, ද්වේෂයේ විපාකයක් හැටියට විරූපී විදිහට පේන්න ගන්න. හැම වෙලාවෙම තරහෙන් වෛරෙන් ඉන්න කෙනාගේ මූණේ ලේ පොදක් නැහැ කියලා මිනිස්සු කියනවා. ඔබ ඕන තරම් අහන්න. පේන්නේ නැද්ද දැන් වෛරේ? අර පේන්නේ නැද්ද මූණේ ලේ පොදක් නැහැ කියලා? එතකොට ඒක මෙලව විපාකයක්, ditta dhamma vedana විපාකයක්. එතකොට බලන්න තමන් අනිත් අය ගැන ප්‍රාර්ථනා කරන දේ ditta dhamma vedaniya වේක තමන් කරාම එනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් තව කෙනෙක් ගැන තරහක් වෛරයක් ඇති වුණාට පස්සේ ඒ තමන් වෛර කරන කෙනා සැපසේ නිදා ගන්නවටවත් කැමති නැහැ කියලා. දැන් බලන්න මේ ඉරිසියාවේ වෛරේ හැටි. ඒ නිසා හැම වෙලාවෙම හිතනවලු මේ මගේ හතුරන්ට නම් නිින්ද යන්නවත් එපා. සමහර ලාවට නිකන් කතාවෙන් කියන ඕම් බලාපල්ල ඕම් නිින්ද යනවද්ද ඕන්ට අඩුම ගානේ එහෙම කියනවා මිනිස්සු. ඒ හරියට මේ දිවසින් දැකලා නෙමෙයි අර හිතේ තමන්ගේ තියෙන වෛරය අනුන්ට කියන්නේ. තමන්ගේ හතුරු ගැන, තරහකාරයෝ ගැන ප්‍රාර්ථනා කරන නිින්ද යන්න එපා. අඩුම ගානේ සැප නිින්දක්වත් එපා. ඕම් විඳවන්න ඕනේ. එහෙම හිත හිතා ඉන්න. එතකොට තමන්ගේ තරහකාරයෝ හතුරු ගැන ඔවුන්ට සැප නිින්දක් නොලැබේවා කියලා හිත හිතා ඔවුන් සැපසේ නිදා ගන්නවා දකින්නවත් කැමති නැහැ කියලා. මොකද්ද වෙන්නේ? ඒකේ ditta dhamma vedane විපාකෙ බුදුහාඳුර පෙන්නනවා. තමන් වෛර කරනකොට, ඉරිසියා කරනකොට, තමන් අමනාප, තමන් හතුරුකම් කරන, තමන් අකමැති පුද්ගලයන්ට නිින්ද යන්න එපා කියලා හිත හිත ඉන්නකොට මොකද වෙන්නේ? ditta dhamma vedane විපාකයක් හැටියට තමන්ට සැප නිින්දක් නැති වෙනවා කියලා. තමන්ගේ නිින්දමයි කියන තමන්ට අහිමි වෙලා යන්නේ. මොනතරම් සැප සහිත මෙට්ටයක් පාවිච්චි කරත්
හොඳ සනීපාරක්ෂක බෙත්සි කොට්ට හොඳ කාම්බරයක් වටිනා ඇඳක් සමහල්ලාට ඒසී දාගෙන මොන්න විදියට සැපසේ ඉන්න හැදුවත් නින්ද යන්නෑ කිය. ඒක කර්ම විපාකයක්. සමහරුන් හීනෙන් බයවෙනවා තරහකාරයු පේනවා. රෑට බයවෙනවා නින්දයන් රෑල්ලි වෙනකං හිත හිතා පුපුරපුපුර ඉන්න. පැය ගණන් තරහකාරයු වෛරක්කාරයෝ ගැන හිත හිතා ඉන්නවා. ඇඳට ගියවෙලේ ඉන්න ඇස්පියාගත්තකම මතක්කෙන්නේ හතුරු තරහකාරය. අවසානෙ වෙන්නේ තමන්ට තමන්ගේ නින්ද අහිමි වෙලා යනවා. කොහේ හරි ඉන්න අර හතුරා කියන කෙනා හොඳට නිදාගන්න වෙන්න පුළුවන්. ඔහුගේ නින්ද නැතිවේවා කියලා හිතනකොට නැතිවෙන්නේ තමන්ගෙම නින්ද කියන. බලන්න මේවැ විපාක තමන් කරාම එන ආකාරය. දැන් ද්වේෂයට වෛරයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෛත්‍රිය. හැබැයි කෙනෙක් මෛත්‍රී වඩනවද එයාට මොකද වෙන්නේ? සුඛං සූපති සැපසේ නින්ද යනු. සුඛං පටිභුඤ්ජති ප්‍රබෝධමත් අවදිවීමක් ලැබෙනවා. න පාපකං සුපිනම් පස්සති පවුකාර හීනයක්වත් පේන්නේ නැහැ කියන නින්දේ. එහෙමනම් මෛත්‍රී සහගත කෙනාට තමයි සැප නින්ද ලැබෙන්නේ. මෛත්‍රිය වඩන මෛත්‍රී සහගත හිතක් ඇති කෙනාට තමයි ප්‍රබෝධමත් අවදිවීමක් ලැබෙන්නේ. මෛත්‍රී සහගත මෛත්‍රිය පුරුදු කරන වඩන කෙනාට තමයි භයානක හීන දකින් නැතුව පාපී පවුකාර හීන නැතුව සැපතේ සාන්ත සනීප නින්දක් ලබන්න පුළුවන් මෛත්‍රී හිත වඩපු කෙනෙකුට. හැබැයි ද්වේෂයෙන් තරහෙන් වෛරයෙන් හතුරු ගැන නින්දක්වත් එපා මුන්ට නම් මෙහෙම වෙන්න එපා කියලා අනුන් ගැන හිත හිත පුපුර පුපුර ඉන්නකොට මොනතරම් සනීප ඇඳක හොඳ මෙට් එක හොඳට පොරෝගෙන ඒසී දාගෙන නිදාගන්න හැදුවත් මොනතරම් සනීප ආරක්ෂක දේවල් වටපිටාවේ තිබුණත් නින්ද කියන එක එන්නේ නැහැ කියන අර දිට්ඨ ධම්ම වේදනේ විපාකෙම්ම තමන්ට සැප නින්දක් නෑ. අනුන්ට ප්‍රාර්ථනා කරන දේ තමන්ටම විපාක ලැබෙනවා. මේක තියෙන කෝදන සූත්‍රය අංගුත්තර නිකාය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් තමන් තව කෙනෙක් එක්ක තරහක් වෛරයක් ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ භෝග සම්පත්වල විනාශෙම ප්‍රාර්ථනා කරනවා කියලා. ඒ කියන්නේ ඒ කෙනාට හොඳ ඉඩකඩම් තියෙනවද, ගෙවල් දොරවල් තියෙනවද, ව්‍යාපාර තියෙනවද, මේවම නැතිවීවා. ඒවා විනාශ වෙන්නොට ඒවටම දේවල් කරනවා. ඒවම ප්‍රාර්ථනා කර කර ඒවැ විනාශෙම පතපතා ඉන්නවා කියලා. දැන් ඒවට දේවල් කරා

හතුරෝ විනාශ කරන්න කොච්චරනම් තමන් වියදම් කර කර දුවනවද? ඔබ බලන්න සමහරලාවට ඔන්න අනුන්ට නඩු දාලා ලෝයස්ලට ලක්ෂ ගණන් දිදී දිදී ගිහිල්ලා අවසානේ බලනකොට ඒ වගේ ඉඩම් දෙක තුනක් ගන්න හොඳ යාන වාහන ගයක් අරගෙන සැපසේ ඉන්න තියෙන තමන්ගේ සල්ලි ටික තමන්ම නැති කරගෙන තමන්ම මහපාරට හිඟමනේට වැටෙන අවසානේ තමන්ගේ තැනත් නැහැ, ඉතුරු කරගත්ත දෙයක් නැහැ, සියල්ල අහිමි වෙලා යනවා. ඒ නිසා අනුන්ගේ දේවල් අල්ලගන්න, විනාශ කරන්න, නැති කරන්න සැලසුම් කරන කෙනාට තමන්ගේ දේම විනාශ වෙලා යනවා. ඒක දිට්ඨ ධම්මවේදිනී විපාකයක් කියලා. මේක තියෙන කෝදන සූත්‍රය. ඔබ සමාජය තියා හොඳට බලන්න, ඔය අනුන්ට ඉරිසියා කර කර වෛර කර කර අනුන්ගේ දේවල් නැති වෙන්න ප්‍රාර්ථනා කර කර යටි කූට්ටු වැඩ කර කර අනුන්ට හෝනියම් කර කර ඉන්න මිනිස්සු දියුණු වෙලා ඉන්නවද බලන්න. ඒ මිනිස්සු හැමදාම එක තැනක තියෙන දේත් නැති වෙනවා. එක්කො කොහේ හරි ගිහිල්ලා හොර කට්ටණින්ට හොරුන්ට අහු වෙලා තමන්ගේ දේපලත් නැති කරගෙන හූල්ල හූල්ල වෛරෙන් ද්වේෂෙන් ජීවිතේ අන්තිම කාලෙ දුකසේ ජීවත් වෙන්නේ. හැබැයි එහෙම නැති මිනිස්සු දිනුන වෙන. මොකද මේ මිනිස්සුන්ට අනුන්ට වෛර කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ වෙලාව ඒ අය යොදවන්නේ දිනුනුවට, ව්‍යාපාරයක් කරන්න, දිනුනු වෙන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, අධ්‍යාපනින් ඉහළට යන්න, ගයක් හදන්න, ඉඩමක් ගන්න, ව්‍යාපාර දියුණු කරගන්න. ඒවට තමයි මහන්සි වෙන්නේ. අනුන්ට වින කරන්න නෙමෙයි. ඒ නිසා අනුන්ගේ විනාශේ ප්‍රාර්ථනා නොකර තමන්ගේ දියුණුව වෙනුවෙන් උත්සාහ කරන කෙනා දවසින් දවස දියුණු වෙනවා. හම්බ කරගන්න එක ඉතුරු කරගන්න ආයෝජනය කරනවා, දියුණු වෙනවා. හැබැයි තමන් අනුන්ගේ විනාශේ, අනුන්ගේ භෝග සම්පත් වෙනසීම, ඒවා නැති කිරීම, විනාශ කිරීමම හිත හිතා ඉන්නවා කියන්නේ මෙලොවම තමන්ට තමන්ගේ භෝග සම්පත් විනාශ වෙලා යනවා කියන, තමන්ගේ අතේ තියෙන එකක් නැති වෙලා යනවා. මොකක් හරි ක්‍රමයක් පෑදිලා තමන්ගේ දේ තමන්ට නැති වෙලා තමන්ම හිඟමනේට අසරණකමට වැටෙන තැනකට වැටෙන. බුදුහාමුදුරු පෙන්වුවා මේක දිට්ඨ ධම්ම විදිනී විපාකයක්. ඔබ හොඳට සමාජය දිහා බලන්න. ඊළඟ එක තමයි දැන් භෝග සම්පත් ගැන්නේ කීවේ. ඊළඟ එක තමයි ඒ තමන් කෙනෙක් ගැන තරහ වුණාද, වෛර වුණාද, ඔහුගේ ධනය මුදල් නැති වේවා, නාස්ති වේවා කියලාම හිත හිතා ඉන්නවා කියන. ඒ කියන්නේ තමන් තව කෙනෙකුට අකමැතිද, තරහද, වෛරද, තව කෙනෙක්ගේ දියුණුව දකින් අකමැතිද, ඒ පුද්ගලයන්ගේ මිල මුදල් දියුණුව නැති වේවා කියලා උදේ ඉඳන් හිතනවා, ඊරිසියා කරනවා. ඒවා විනාශෙට හිතනවා විතරක් නෙමෙයි, ඒවට ක්‍රම හොයනවා, කේලම් හදනවා. ඒවා විනාශ කරන්න රටේ නැති දේවල් කර කර ඉන්නවා. අවසානයේ බුදුහාඳුර පෙන්වුවා දිට්ඨ ධම්ම වේදනී විපාකේ තමයි තමන්ගේම ධනය, තමන්ගේම සල්ලි නියන්නේ. ජානුන්ට විනාශ කරන්න කියලා ඒ කරන දේවල් එක්ක, ඒ කරන කුමන්ත්‍රණයක් කරත් සල්ලි වලින් තමයි ඒක කරන්න තියෙන්නේ. පිරිස යොදවන්න, නින්දා පහස කරවන්න, දේවාල ගාන යන, පොඩි වින හෝනියම් කරන්න, ඔක්කොටෝම යන්නේ සල්ලි. එතකොට අනුන්ගේ දේවල් විනාශ කිරීම පිණිස යම් කෙනෙක් සැලසුම් කළ ඔහුගේ ධනය නැති කරන්න තමන්ගේ දේ වියදම් කරගෙන උත්සාහ කරනවද, තමන්ගේම ධනය නැති වෙලා නාස්ති වෙලා දිට්ඨ ධම්ම වේදනී කර්ම විපාකයක් හැටියට තමන් හිඟමනට වැටෙනවා, තමන්ගේ ධනය නාස්ති වෙලා යනවා. ඒක මෙලොව විපාකයක් කියන්නේ. ඊළඟට බුදුහාඳුර පෙන්නන මහණෙනි, ඔය විතරක් නෙමෙයි, කෙනෙක්ගේ කීර්තිය, ප්‍රසිද්ධිය, ඔබ හිතන්න ඔබ කාට හරි තරහයි, ඔබේ තරහකාරයා කීර්තිමත් කෙනෙක් නම්, ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක් නම්, ඒක නැති කරන්න උදේ හවස සැලසුම් කරනවා. අපකීර්තියක් කරන්නේ කොහොමද, නැති කරන්නේ කොහොමද, සමාජ තත්ත්වේ නැති කරන්නේ, මේක තමයි උදේ හවස හිත හිතයින්. තමන්ගේ දියුණුව ගැනවත්, හම්බ කරගත්ත එක ඉතුරු කරන්න ඕනේ, ගොඩ යන්න ඕනේ, ඔළුව උස්සරන්න ඕනේ, අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ, ඒව හිතන්න වෙලාවක් නැහැ. උදේ දවල් රැ අනුන්ගේ විනාශය සැලසුම් කර කර ඉන්න. බුදුහාඳුර පෙන්වුවා මහණෙනි, දිට්ඨ ධම්ම වේදනී විපාකයක් තමන්ම සමාජ අපකීර්තියට පත් වෙලා යනවා. තමන්ගේ තිබිච්ච තත්ති නැති වෙලා යනවා. තමන්ට තිබිච්ච සමාජ ගෞරවේ නැති වෙලා යනවා. තමන්ම සමාජ පහත් තැනට වැටෙනවා කියලා. මේ නිසා සමහර ලාවට ඔබ බලන්න කෙනෙක් තව කෙනෙක් විනාශ කරන්න යමක් කරනකොට හිතන්න පුළුවන් ආ වැඩේ හරි ගියා කියලා. ටික කාලයක් ගිහිල්ලා ආපස්සට බලනකොට තේරෙනවා තමන්ට වෙලා තියෙන දේ සමාජය තුලින් තමන් කොච්චර පල්ලෙහාට වැටිලාද. තමන්ගේ තිබ්බ තැනම නේද තමන්ට නැති වෙලා තියෙන්නේ. අවසානයේ තමන්ගේ තිබ්බ සල්ලි, ධනය, වේලාව, කාලය, තමන්ගේ තත්ත්වය, කීර්තිය තිබ්බ සියල්ල වෙනසිලා තමන්ගේ පවුලම විනාශ වෙලා ගිහිල්ලා. ඒ නිසා අනුන්ගේ විනාශේ කැමති වෙන කෙනා බුදුහාඳුරු පෙන්වුවා මහණෙනි මෙලොවම විපාකයක් හැටියට තමන්ම තමන්ගේ විනාශේ දිට්ඨ ධම්ම වේදනීව ලං කරගන්න කෙනෙක් බවට පත් වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විතරක් නෙමෙයි. කෙනෙක් කැමති නෑ කියන තමන්ගේ හතුරන්ට මිත්‍රයෝ පරිවාර සම්පත්තිය පිරිස යාළු මිත්‍රයෝ ඉන්නවට නෑදෑයෝ ඉන්නවට. ඒ නිසා ඒකට උදේ දවල් රෑ හිත හිතා ඉන්න කොහොමද මගේ හතුරන්ව තනි කරන්නේ පිරිසෙන් ඈත් කරවන්න කේලං කියනවා කේලං හදනවා ගොතන ඒවට එක එක කුමණ්ඩන සැලසුම් කරන ඌව තමයි උදේ ඉඳන් රෑ වෙනකම් කර කර අවසානි ප්‍රතිඵලෙ බුදුහාඳුර පෙන්වුවා මහණෙනි තමන්ට කවුරුත් නැතුව තමන් තනි වෙන තැනකට එනවා කියලා ඔබ බලන්න සමාජයේ ඔබට නිකන් විශේෂ දෙයක් ඕනේ නැ ඔබම බලන්න ඔබ ඇසුරු කරන මිනිස්සු අතර කවුරු හරි උදේ ඉඳන් රෑ වෙනකම් කාට හරි බැන බැනා ඉන්නවනම් කාගේ හරි දොස් කිය කිය ඉන්නවනම් කාගේ හරි අඩුපාඩුම කිය කිය ඉන්නවනම් එහෙම කෙනෙක් ඇසුරු කරන්න සත්පුරුෂයෝ කැමතිද කියලා හිතන් සත්පුරුෂ මිනිස්සු ඒ වගේ අයගෙන් ඈත් වෙනවා කතා කරත් කියන අපෝ මේ මිනිස්සුන්ගේ උදේ ඉඳ ඇඟේ ඔළුවේ ඉඳන් පල්ලෙහාටම තියෙන වෛරය ඊරිසියාව ද්වේෂය කියලා මූණ බැලුවත් පුපුරනවා කියන කතා කරන්නත් බයයි කියනවා හැම වෙලාවෙම අනුන්ට බැන බැන අනුන්ගේ දොස් කිය කිය ඉන්නේ කියලා. එතකොට එහෙම දකින පුද්ගලයෝ සත්පුරුෂය ඈත් වෙලා යනවා. තමන්ට යාළු මිත්‍රයෝ හිටියානම් අනුන්ගේ පිරිස නැති කරන්න හිතනකොට දිත්ත ධම්ම වේදින විපාකේ තමයි තමන් වටා හිටපු එක එක්කෙනා තමන් අතහැරලා යනවා. කාලයක් යනකොට අර හිටපු වටේ හිටපු යාළුවෝ නැහැ. තමන් වටේ හිටපු නෑදෑයොත් නැහැ. තමන් වටේ හිටපු කට්ටියනේ අන්තිමට තනි වෙලා යනවා. එතකොට බලන්න මේව බුදුහාඳුර පෙන්වුවේ දිත්ත ධම්ම වේදනීය විපාක. මතක තියාගන්න අපි කරන කියන බොහෝ දේවල් වල විපාක මෙලොවම අපි කරා එනවා. ඒ නිසා ඔබ යමෙකුගේ විපත ප්‍රාර්ථනා කරනවාද ඒ සිතුවිල්ලම බලවත් වෙලා ඒ විපත ඔබ කරාම කැරකිලා එනවා. ඔබ මෛත්‍රියද පතුරවන්නේ ඒ මෛත්‍රී ආනිසංස ඔබට මෙලොවම ලැබෙනවා. ඒකනි මෙත්තානිසංස සූත්‍රයේ ආනිසංස 11ක් බුදුහාඳුර පෙන්වනවා. එයින් 10ක් දිට්ඨ ධම්ම වේදනය මේ ජීවිතේම ලැබෙනවා. මෛත්‍රී වඩන කෙනාට මෙලොවම ලැබෙන ආනිසංස 10ක් පෙන්වනවා. ඒ වගේම තමයි ඉරිසියාවෙන්, වෛරයෙන්, ද්වේෂයෙන්, කේන්තියෙන් ඉන්න කෙනාට මෙලොවම තමන් කරා ඒකේ විපාකෙත් ලැබෙනවා. ඒ නිසා තමයි අනුන්ගේ පරිවාර සම්පත්තිය, යාළු මිත්‍රයෝ, නෑදෑයෝ, හිතවත්තු ඒ පිරිස් බලේ නැති කරන්න සැලසුම් කරනකොට කුමණ්ඩන කරනකොට තමන්ම තනි වෙලා යනවා කියන හොඳට බලන්න සමාජයේ එවැනි පුද්ගලයෝ සමහරලාවට කාගෙන් හරි පලිගන්න හිතාගෙන වෛර බැඳ ගන්නකොට හිටපු පිරිස අවුරුදු දෙක තුනක් ගියාම බලන්න කවුද ඉන්නේ කියලා. ආත් කවුරුනේ අන්තිමට තනියම. අර එක එක්කෙනා වටේ හිටපු කලින් හිටපු අය තමන් අතහැරලා අතහැරලා ගිහිල්ලා කාත් කවුරුන් නැතුව තනියම වෛර කර කර පුපුර පුපුර ඉඳලා මැරිලා අපාගාමි වෙනවා. ඒ නිසා අනුන්ට ප්‍රාර්ථනා කරන විපතක් ඇද්ද තමන් කරාම දිට්ඨ ධම්ම වේදනියව තමන් කරාම කැරකිලා එනවා කියලා බුදුරජාන් වහන්සේ වදා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්වුවා දැන් බලන්න මේ වෛරේ භයානකම. අවසානයේ තමන්ගේ හතුරෝ දැන් කවුරු හරි මැරුණා කියලා හිතන්න අනේ පව් කියලා හිතෙන්නේ නැහැ කියලා. මැරිලත් හිතෙනවලු කවුරු කාට හරි ආරංචි වෙන තමන්ගේ තරහකාරයේ හතුරේ තමන් අකමැති පුද්ගලයේ ගන්න හදිසිය මිය ගියා කියලා ආරංචි වෙන. සාමාන්‍ය මිනිසෙක් නැති වුනහම මරණකදී කරුණා මෛත්‍රියක් අනුකම්පාවක් තියෙන කෙනෙක් නම් අනේ පව් කියලා හිතේ කරුණාසිතක් අනුකම්පාවක් ඇති වෙන. හැබැයි මේ පුද්ගලයා සතුටෙන් හිතනවලු අපායමයි යන්න ඕනේ. ඔවුන් නම් සුගතියක යන්න එපා අපායෙම උපදින්න ඕන කියලා තමන්ගේ හතුරා අපායෙම උපදිනවට හිත හිතා එහෙම ප්‍රාර්ථනා කර කර ඉන්නවා. එතකොට මැරුණත් ඊළඟ භවයේ දුගතියෙමයි මුන් යන්න ඕන කියලා අපායෙම ප්‍රාර්ථනා කර කර ඉන්නවා කියලා. ඔබ ප්‍රාර්ථනා කරා කියලා ඔබේ හතුරා අපායේ යන්නේ නැහැ. ඔහු මරණ මංචකේ ඔහු කරගත්ත කර්මීය බලවත් වෙච්ච ස්වරූපෙන් ඔහු අපුරපු දේ අනුව තමයි ඔහු උපදින්නේ. හැබැයි තමන් අව කෙනෙක් ගැන වෛරයෙන් ද්වේෂයෙන් හිතන්න හිතන්න ඔබ වපුරන්නේ අයහපත් බීජ නම් ඔබට ලැබෙන්නේ ඒවැය මස් වෙන්න තමයි. බුදුහාඳුර පෙන්ව අනුන්ට වෛර කර කර ද්වේෂයෙන් ඉන්න කෙනා මරණින් මත්තේ ඒකාන්තයෙන් ඒ වෛර ද්වේෂ බලවත් වෙලා තමන්ම අපාය උපදිනවා කියලා. ඒ නිසා තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද ප්‍රාර්ථනා කරනවද වචනෙන් හරි කිය කියා යනවද ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ. ඔබ මෛත්‍රිය වපුරනවා නම් මෛත්‍රිය ඔබ කරා එනවා. මෛත්‍රී ආනිසංස ඔබ කරා එනවා. ඔබ ද්වේෂය වපුරනවා නම් ඒ ද්වේෂය ආදීනව ඔබට ඔබ කරා මෙලොවම එනවා.
එනිසා මේ ලෝකේ වෛරය, ද්වේෂය, තරහව, අමනාපය තුල දිනපු කෙනෙක් නැහැ. සංසාරෙටම තමන් පරදින විශාල විපතක් විනාශයක් කරගෙන මෙලවත් වෙනසිලා සමහර අය නිසා තමන්ගේ පවුල් පිටින් විනාශ කරගෙන යන්නේ. තමන්ගේ දරුවෝ, පවුල, නෑයෝ, තිබ්බ ඔක්කොම නැති කරගෙන තමන්ගේ වෛරය තුල සියල්ල විනාශ කරගෙන යනවා. ඒ නිසා වෛරය කියන්නේ බුදුහාඳුර පෙන්වෙයි මහා ගිනි ජාලාව. ඔබ තව කෙනෙකුට වෛර කරනවා කියන්නේ බුදුහාඳුර පෙන්වුවා ගිනි අඟුරු ටිකක් අතින් අරගෙන අනුන්ට ගහන්න ලෑස්ති වෙනා වගේ වැඩක්. දැන් රත් වෙච්ච ගිනිගෙන දිලිසෙන ගිනි අඟුරු ටික ඔබේ අතින් අල්ලනකොටම ඉස්සල්ලාම් පිච්චෙන්නේ ඔබව. අනුන්ට ගහන්න හිතුවට ඒක අතින් ගන්නකොටම තමන් තමාව දවාගෙන අවසාන. ඒ නිසා අනුන්ට වෛර කරනවා කියන්නේ තමන් තමාව විනාශ කර ගැනීම. යකඩේක හටගත් මලකඩ යකඩේම විනාශ කරනවා වගේ තමන්ගේ හිතේ හටගන්න වෛරය, ද්වේෂය තමන් විනාශේ කරා අරගෙන යන. ඔයි බුදුරජාණන් වහන්සේගේ උපමා. ඔය සියල්ල ගලපලා ඔබ හොඳට ඔබේ හිත දිහා බලන්න. ඔබයි ඔබේ හිතේ ස්වභාවය හරියටම දන්න කෙනා. ඔබ ඔබේ හිතේ මතුවෙන සිතුවිලි, ඉරිසියා සහගත සිතුවිලි, ද්වේෂ සහගත සිතුවිලි, තරහ, අමනාපකම් ගැන හොඳට තමන්ගේ හිත දිහා චිත්තානුපස්සනාවෙන් බලන්න. හොඳ සිහියෙන් බලන්න. එහෙම බලලා පාපී අකුසල සිතුවිලි යටපත් කරන්න, ප්‍රහාණය කරන්න වීරිය වඩන්න. මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහන මේ මෛත්‍රිය වඩන්න වඩන්න තරහව, ද්වේෂය, කේන්තිය ප්‍රහාණය වෙනවා. එනිසා මෛත්‍රියම දියුණු කරන්න, කුසල්ම දියුණු කරගෙන ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාව, සීලය, මෛත්‍රිය, කරුණාව, සතර බ්‍රහ්ම විහරණ වඩාගෙන මෙලව පරලව ධර්මයෙන්ම ජය ගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.

0: හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සියත බණ මඩුව, සියත බණ මඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානතිප්ප ස්වාමින් වහන්සේ.

0: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
5: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
6: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: Advance ticket ටික pay.
8: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම tile monster සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
9: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගාකරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
10: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
11: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
12: අම්ම සල්ලි දාන්නද?
11: ඔව් සල්ලි දාන්න.
12: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ
8: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
14: පරම්පරා ගණ අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිසම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
15: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
18: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
19: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුබසිරි වෙතින් මෙගා වට්ටම්. නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 580යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසැති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 240යි. සමපෝෂ ඉතිරි රුපියල් 175යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 120යි. කාගෙල්ස්
11: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
12: අම්ම සල්ලි දාන්න.
11: ඔව් සල්ලි දාන්න.
12: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
16: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාතික අන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
20: සියත සතියන්තය
8: Good morning, දම්බලා උදේ 8යි.
21: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी।
1: මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් නාවික හමුදා විසින් නත්තඩංගුවට. උතුරු වෙරළේ සිදු කළ බෙහෙවකදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් සී බහරයට ගත් බව නාවික හමුදා පවසනවා. නාවික හමුදා පැවසුවේ යාපනයේ කුසුමන්තුරේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ බෙහෙවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය ස්වාගත් බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදාගත් බවට සැකකරන යාත්‍රාවක්ද නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. උතුරු විධාන අංශයට සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ කාර්යමණ්ඩලය විසින් මෙම මෙහෙම සිදු කළ බවයි නාවික හමුදා පැවසුවේ. අත්තරංගොඩගත් මත්ද්‍රව්‍යතුගේ සම්බන්ධයෙන් නාවික හමුදා මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් දෙස් පුවතා. පාකිස්තාන අෆ්ගනිස්තාන දේශ සීමා වාසන්නේ සිදු බෝම පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු බිය ගොස් තිබෙනවා. ඉන්තුවාල ලබ ඇති පුද්ගලයන් ගණන 30ක්. පාකිස්තානයේ නිවේදනය කළේ මියගිය සහතුවාල ලැබුවන් අතරින් බැඩි දෙනෙක් ආරක්ෂක නිලධාරීන් බවයි.
0: අනුග්‍රහය
2: හම්මෝනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනය ඇවිත්.
3: ඒමකෝනේ?
2: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.

උදයාටයි විනාඩි 6ක් වෙද්දී එහෙම දේවලුත් සිද්ධ වෙනවා. Good morning. මොකද කරන්නේ වීකෙන්ඩ් එකේ? සමහරක් අය උදේ මං ආවන 6 මාර වේද්දි නිවුස් එකටත් කලින් මැසේජස් ටිකක් එවලා තිනා. හරිම ලස්සන මැසේජස් ටිකක්. මට හිතෙනවා මේ ටික තව ටිකකින් ප්‍රෝග්‍රෑම් එක ඇතුළෙම හිමීට හිමීට කතා කරන්න පටන් ගන්න. දන්නවද? ඔයා හිතන්නේ නැති වුණාට ඔයා ළඟ කොච්චර ලොකු ශක්තියක් තියනවද කියන එක. ඔයා ළඟ කොච්චර හිතන්නේ නැති විදිහට ටැලන්ට්ස් තියනවද කියලා. ඔයා ළඟම හැංගුණු ඔයා ළඟම හිතන්නේ නැති ආදරයක් කරුණාවක් තියනවද කියන එක. වීකෙන්ඩ් එකේ ඉන්න ගමම්ම පොඩක් හිතලා බලන්න. මේ මාසෙත් ඉවර වෙන්න යනවා. හැබැයි අන්න ඔය කියන විදිහටම වාගේ හිත පුරාම වසන්තයක් ආදරෙන් ඉවසීමෙන් ලබා ගන්න නම් මොන විදිහට ඔයා ඔයාට ආදරේ කරන්න ඕනේද කියන එක.

උදේ 11 වෙනකන් අපිට පැය 3ක් තියෙනවා. වීකෙන්ඩ් එකේ සනසීමේ ලස්සන කූල් ප්ලේලිස්ට් එකක් අහන ගමන්ම කතා කරන්න. මං විශ්මේ.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177777.
8: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
12: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා.
13: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
14: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
16: මොකද මේ වගේ කියන්නේ?
14: සමතන ඇතේ සමත හමුව ඇතේ දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
16: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
17: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
14: සියත සතියක්.

උදේ 8යි විනාඩි 25යි. කමර්ෂල් බෙල්ට් එකට යන්න කලින්ම කට්ටියක් ඉන්නවා අපේ ඊළඟ සින්දුවට එකතු කරගන්න. දවස පටන් ගත්තේ 100 FM එකෙන්ලු. එහෙම තමයි ඉන්න ඕනේ මලීෂා. Thank you ඔගේ මැසේජ් එකට. ඒත් එක්කම දලුකොටුවෙන් ඉන්න සුබනි ලස්සන සින්දුවක් ඉදලා තියෙනවා. බර්ත්ඩේ එකක් තියෙනවා නේද? මම මේ සින්දුවෙන් පස්සේ මතක් කරන්නම් එහෙනම්.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් තියෙනක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
16: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
18: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත්තපට
19: real mapat experience එකකට නැල්වත්තපට
5: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 row රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
2: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
9: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5 44 5000.
20: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
21: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
22: Let's Vietjet.
23: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within.
24: Nidhaas Pansi ka aduma maasika paarikhe gata audio system meka karaganna.
25: Avans again ona deyak adage vanna ganna.
26: Avans ticket tika pay.
27: Freelance obavenwenma nirmanaya kala Combank Big Plus account ekin PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
28: අදම combank.lk වෙත පිවිසෙන්න.
29: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
30: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
31: Stars Milan ප්‍රදර්ශනායි යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
32: Stars Milan Pasta.
33: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire then dump party. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
34: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae Fungus Dirt walata kisima chance ekak ne
35: Guan ticket pat visa pahaska portal wen kirim saha aakarshaniya outbound tour packages ekka obata awashya hemadeema ekama tanakin 0772227766 BOC Travels
36: Mahajana hisa palandu
37: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
1: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැකබලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1. කසීකාර ගම 2. ගෝපාල ගම.
2: ඉස්කෝලේ නවය වසරින් ගෙන ගන්න ගාල්ලේ කිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
3: Yatha Pocket Money.
2: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

අතයි විනාඩි 36යි සින්දු අහන්න ඕනේ. හැබැයි මම කමර්ෂල් බෙල්ට් එකට කලින් පොරොන්දු වුණා බර්ත්ඩේ විෂයක් කරන්න. ඒ තමයි සුබනිගේ මල්ලිගේ පුතාගේ බර්ත් එක. අනුහස් බබා, සුබ උපන්දිනයක් වේවා ඔයාට. සීත අපි ඔයාට ගොඩක් ආදරෙන් විෂ් කරන ගමන්ම පවුල කට්ටිය. එතකොට සුබනිගේ පුතාලා දෙන්න, තේමිය ඉඳුවර, හස්බන් සුසන්ත, ඔන්න කට්ටියව ආදරෙන් මතක් කරනවා. අනුහස් කේක් කන්න කැමති? සතුටින් ඉන්න ඕනේ, නිරෝගිමත්ව ඉන්න ඕනේ. සියතහන් ඉඳලා මැසජ් එකක් දැම්මට thank you so much සුබනි.

උදෑසනයි විනාඩි 50යි. අපිත් දැන් සියත හන්නේ. හස්බන්ඩ් කසුන්. එතකොට මැසේජ් එකේ වල තියෙන අපේ සශි බබාලා දෙන මෙනුදී යනුදී මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න කියලා. සියත සුපර්. ඒකනේ ඒකනේ. ස්තුතියි. ආදරේ හැමදාම ඔයාලට. අපිත් ඔයාට ගොඩක් ආදරෙයි. මාතර සශීගෙන් තමයි මැසේජ් එක. අපි ආය හම්බ වෙන්නේ කමර්ෂල් බෙල්ට් එකට ගිහිල්ලා අලුත් පැයක අලුත් විදිහට.

0: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි. ඔබ A level අවසන් කළ සිසු එක්ද NIBM the city university සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the city university the place to
3: be. හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් loan එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011105 715555 අමතන්න.
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
11: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: Good morning. දම්බලා උදේ 9යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: क्या था टॉप स्टोरी।
1: දුම්බෙටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්බැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් පැවසුවේ එහිදී දුම්බැටි 14,000ක් අඩංගු කාටුන් 70ක් සහ දුම්බැටි 18,000ක් සිය බහරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 36 සහ 50 වයසල පසුන චීන ජාතිකයන් දෙදෙනෙක්. සිද්ධිය සම්බන්ධව කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එකකයේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අමෙරිකාවේ නිව්යෝක් සහ නිව්ජර්සි ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ඇමරිකාවට බලප ඇති නොයිස්ටර් සුළු කුණාටුවේ හේතුවෙන්. මෙම තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් ඇති පුද්ගලයන් සංඛ්‍යා මිලියනයකට අධිකයි. ගෘහස්ත පාරිභෝගිකයන් ලක්ෂයකට වැඩි පිරිසක් සඳහා විදුලි බලය හිමි විය ඇති අතර අත්හිටුව ඇති ගුවන් ගමන් වාර සංඛ්‍යාව 1199ක්.
0: අනුග්‍රහය
2: මොකද බං අසනීපෙන් වගේ
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.

උදේ 9යි විනාඩි 11යි පිපෙනවනම් ලස්සනට පිපෙන්න ඕනේ. තමන්ටම කියලා කාලයක් තියෙනවා. ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන අරන් තමයි ඔයා පිපෙන්න ඕනේ. Trust your timing. හැම දෙයකටම වෙලාවක් තියෙනවා. මම ඒක විශ්වාස කරනවා. ඒ වගේ කතා ගොඩක් මං ඉරිදට මේ හම්බෙන වෙලාවේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඔබත් සමග බෙදා ගන්න. සමහර වෙලාවට අපිට හිතෙනවා, ඇයි මට තාම මේ දේවල් ලැබිලා නැත්නේ? ඇයි මටම මේ විදිහට වෙන්නේ? මං කොච්චර ට්‍රයි කරනවද? මං උත්සාහ කරනවද? අනිත් අය ඉස්සරහට යනවා, මට විතරක් ඇයි මෙතන ගැප් එකක් තියෙන්නේ? ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට හිතෙන්න පුළුවන්. ස්මාර්ට් වර්ක කෙනෙක්ට, ගොඩක් මහන්සි වෙන කෙනෙක්ට ඒක සාමාන්‍යයි. අපි ඔක්කොම ලා මිනිස්සුනේ නේද? ඒත් අපි අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනවා. අර මං කිව්වනේ පිපෙනවනම් ලස්සනට පිපෙන්න කියලා. මලක් පිපෙන්නත් කාලයක් ගත වෙනවා. අවශ්‍ය පොහොර තියෙනවා. ඒ කාලය ඇතුලේ ඒ මල නිකන් තියෙනවද? නැහැ නේද? ඒක ඇතුළතින්ම, අභ්‍යන්තරයෙන්ම, ඇතුළාන්තයෙන්ම ලස්සන වෙනවා. ඊට පස්සේ තමයි දවසක මුළු ලෝකෙටම පේන්න. ඒ මල සර්ච් කළාත් ඒ මල ලස්සනට පිපිලා තියෙන්නේ අන්නර කාලෙත් එක්කම තමයි. ඉතින් ඔයාගේ ජීවිතෙත් එහෙම වෙන්න පුළුවන් කියලා විශ්මි හැමදාමත් විශ්වාස කරනවා. අද සමහරක් විට ඔයාට නොපෙනුනත් ඔයාගේ හීන වෙනුවෙන් කරන හැම පුංචි උත්සාහයක්ම ඔයාගේ හරිම වෙලාව වෙනුවෙන් ඔයාව සූදානම් කරනවා වෙන්න පුළුවන් ඉතින්. එනිසා වෙන කෙනෙක් එක්ක ඔයාව කම්පෙයා කරන්න යන්න එපා. වෙන කෙනෙක්ගේ ටයිමින් ඔයාට ඇප්ලයි කරගන්නත් එපා. ඔයා පරක්කු නෑ. ඔයාට වෙනම කතාවක් තියෙනවා. එන්න තව පැය දෙකක් තියෙනවා. වීකෙන්ඩ් එකේ විශ්මිත් එක්කම සිය තහන්න.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු නෑ, දත්ත නෑ, උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
2: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගහන්න තියෙනවා.
1: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
2: ගරු මන්ත්‍රීතුමා පොයින්ට් බෝඩ් එක ගන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද? දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The Place to
4: Be. දස්පන්සික අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන් ස්ටිකෙන් ටික පේ.

0: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
0: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB-stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
2: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
3: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
2: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
4: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714-151-152 WhatsApp කරන්න.
2: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
0: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB-stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
6: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
8: හැංගුණා මං අම්මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරින නගරයක්.
9: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද වෙනකන් නැණි.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්.

0: Leather textiles. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
1: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳපොලේ
3: අරිගේ හරිම තැනට ගිහින්ද LOL එකෙන් ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
6: Science වලින් ජීවිත වෙනස් කරන්න. BSc Honors Biomedical Sciences with Althea at SLIT. අධමයිදුම් කරන්න. පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
7: මෙන්න ප්‍රශ්නය යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා
8: ස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේක ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
9: Yatha Pocket Money.
8: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

0: මකල්ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුවත් ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න pocket money දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියතර pocket money.
6: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
7: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
6: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
10: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
11: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
12: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමක හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
13: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුවිසිරි වෙතින් මෙගා වට්ටම්, වෛරහා චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 410යි, මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 375යි, කොකා කෝලා ඉතිරි රුපියල් 150යි, එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 450යි. කාගෙල්ස් ෆුඩ්ස්
14: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සබුවේ අසිරිය මැවෙන
15: Theater Between Lady Miss World Sri Lanka 2026
14: Sri Lankaya Rurajiniya Nabises Ganwana Jatyantara Varalat Ekama Sannamaya
15: Theater Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
16: Title sponsor.
17: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
18: Enchanter. The fragrance of French romance.
19: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
20: Oat Max High Strength Liquid Collagen, obat adama

උදනවයායේ විනාඩි 55යි. මන් දන්නවා කට්ටියක් බලන් හිටියා ඒ කට්ටියගේ නම් ටික කියනකම් ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඉතින් මන් තියාගත්තා ධනිශ්‍රීගේ සඳගනාව ලස්සන සින්දුවක් නේ. මේ සින්දුවට කට්ටියව එකතු කරගන්න ඕනේ. Good morning Siyata, මම කල්හාර. Good morning. නිවාඩු දවසේ අපි සද්දට සියත FM අහන් ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න. කල්හාර කියලා තියෙනවා යගේ බබාලා දෙන්න, චරන්‍ය, ලිනෙට්සා, වයිෆ් මලීෂා මේ කට්ටියවත් එකතු කරගන්න කියලා. මම ආදරේ මගේ වයිෆ්ට ගොඩාක්ලු. ඇහෙනවා නේද මලීෂා? තියෙන ආදරය ඔන්න මම මුළු රටටම මුළු ලෝකෙටම ඇහෙන්න කිව්වා. මේ මාසේ ඇනිවර්සරි එකක් තිබ්බලු. හැපි ඇනිවර්සරි. දැන් හරි මට විශ් කරන්න පුළුවන් වෙනවනේ නේද? සද්දෙට සියට අහනවට ගොඩක් ස්තුතියි. සියත අහන ගමන්ම වැඩ ටිකක් කරගන්න ඕනේ, සතුටින් ඉන්නත් ඕනේ. එතකොට දේවිකා මාතලෙම්ම තමයි ඔයත්. බලාගෙන හිටියා නේද? ජීවිතේ සතුටින් ඉන්නත් ලොකු ලොකු දේවල් නෑ, ලස්සන සින්දුවක් ඇහුණත් ඇතිලු. ඒකනේ පුංචි දේවල් වලින් පුංචි සතුටක් ලබන්න පුළුවන් නම් ඔයාගේ කාලයාවට පස්සේ ඔයාට ගොඩාක් දේවල් වෙන්න පටන් ගනී.

0: good morning දම්බලා උදේ 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी।
1: නාවික හමුදාව අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබූ භද්‍රව්‍ය ගැන අනාවරණයක්. නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදු කළ මෙහෙයුමකදී සිය බහරයට ගන්නා ලද යාත්‍රාවේ අයිස්සා හෙරොයින් භද්‍රව්‍ය ඇති බවට මෙවැනි විට හඳුනාගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ යාපනයේ පොලිස් භද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ දායකත්වයෙන් මේ බව තහවුරු කරගත් බවයි. අදාළ යාපනය කුසුමන්තුරේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම භද්‍රව්‍ය සහිත යාත්‍රාව සිය බහරයට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. එදී සැකපිට එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර මද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදාගත් බවට සැකකරන යාත්‍රාවක්ද සිය බහරයට ගත් බවයි නාවික හමුදා පැවසුවේ. මෙහෙම උතුරු නාවික විධානයට අයත් අංශ සහ ශ්‍රී ලංකා නාවික අග්බෝ ආයතන නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා. මද්‍රව්‍ය තොගේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නාවික හමුදා මගින් ක්‍රියාත්මකයි. මේ අතර නීති විරෝධී ලෙස ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වාතූ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කළුතර අපරාධ කොට්ටාශයට ලද තොරතුරුකට අනුවයි. අත්අඩංගුවටගත් සැකකරු හබලල ගහලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙක්.
0: අනුග්‍රහය
2: සර්, මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර්, ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව් නේ මල්ලී. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.

මෝනිං උදේ 10යි විනාඩි 8ක් වෙද්දී අපි ඇවිත් තින වීකෙන්ඩ් එකේ විශ්මිත් එක්කම තුන්වෙනි පැයට නේද? මැසේජ් එකක් ඇවිල්ලා තින අපේ ජගත්කෙන් ඉරහඳ තරු පවතිනතුරු ඔයත් එක්ක ඉන්නවා විශ්මිත්, ඔබත් එහෙම කියලා අපි හොඳටම දන්නවා. මේ ලස්සන හඳින් අපේ අය පාළුව පන්නනවා. විශ්මිය කවදාවත් අපසිත් ඇද බැඳ ගන්නවා. තැන්කූ සෝ මච් අගත්. වීකෙන්ඩ් එක විතරක්ම නෙමෙයි ඔයාගේ ලයිෆ් එක. ඒත් හැම දේම කරගාන ශක්තිය තියෙන ඔයා ළඟ. අර මං කලින් කිව්ව වගේම ටයිමින් කියන දේ විශ්වාස කරන්න. ඔයා පරක්කු නෑ ඔයාගේ කතාවට.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසි එක්ක

0: ෆ්‍රාන්ස් ටිකෙන් ටික පේ.
1: අරිගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 අමතන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
4: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
6: Miss හොඳ cool ද?
7: Cool. මොකද මම hot නේ.
6: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදු යුත් වගේ
7: වෙන්න බෑ. දැකල පුරුදු නෙමෙයි. සමහරට අහල පුරුදු ඇති.
8: Oh my god.
6: ඔඩි මිස් සුදු කොච්චි.
9: Hot and spicy with සුදු කොච්චි.
10: කොච්චි. මොනිස් යතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
6: මිස් මිස්. Excuse me miss.
7: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
11: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
12: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
11: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
13: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
11: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
13: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714යි 151යි 152ට WhatsApp කරන්න.
11: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා rating BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජශීලී.
5: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා. මන්නම් හිතන්නේ නැහැ සර්.
5: දකින හීන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
17: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
18: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

ආදරය කියන්නේ පපුව හිරිවැටෙන එක. ඉමෙතින් හිනාවෙන එක.

0: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
2: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
1: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
2: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
1: තේරුම් ගැනීමයි සැනසීමයි.
2: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7. කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 2062ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
1: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: මෙන්න ප්‍රශ්නය. යුදගනාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා, 2. දුටු ගැමුණු රජතුමා.
9: ඉස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
10: යතෝ පොකට් මනි.
9: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: விஷயத்த பாத்துரு வித் ஹசா.
1: அசனி பை என்ன விதியாக்குனே சிங்கப்பூர் சித்த சிராந்தி SCID எட்ட தன்வாய் சிறிலிய சவிய சம்பந்தின் கிரண விமர்சனையகட அதாலவ பிரகாஷ கலபா கனிமட்ட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷகே பிரியவன சிராந்தி ராஜபக்ஷ மாத்மியட மூல்ய அபராத விமர்சன கொட்டாசே அமுயே ஈயே பெனி சிட்டு லெச தனும் திய தத் அயேஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரி பேவசிய கிரத சிங்கப்பூர் யன அத்தரை தமாய் மங்கி தன்னை ஏர்போர்ட்டுக்கேதி தீலத்திபுடே மே கந்தவீம் பவுலி காட்டிட அரி கலதரைக்க பாப்பா கனிக் தித்திர புட்டுவேக் வேட்டனவா உசாவி எண்டு தீன கொட்ட අම්මලට සනීපන පුතාල හිරගෙවල් වල මේ මන්ද මිනිසුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද?
0: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
2: Siyata Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
2: Siyata Between Lady Miss World Sri Lanka 2026 Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Siyata TV Balanna
3: Title sponsor. ඔබ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
4: Enchanta. The fragrance of French romance.
5: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
6: Oat Marks High Strength Liquid Collagen ඔබත් අදම භාවිතා කරන්න.
7: එය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කඩ් එකෙම කිවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනු හිතවත්කම
10: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ
11: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්
12: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
13: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
14: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
15: ඉතිරි රුපියල් 175යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 120යි. කගෙල්ස් වර්සිටි

0: ආදම් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුවත් ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
4: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

සියත සතියන්තයෙන් ඔව් යන්න වෙලාව තමයි ඇවිත් තියෙන්නේ. ඊට කලින් වට්සප් එක පැත්තට යන්න ඕන ඉක්මනටම. පිළියන්ද ඔබල් එකේ යාළුවෝ කට්ටිය ඉන්නෝ බොස් ප්‍රියන්ත ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා. මේ අපේ තිලක් තෙන්නකෝන් කියනවා අපේ ඉෂාර වගේ කටහඬට අහන්න හරි මාසයි කියලා. ඉෂාර මගේ වොයිස් එක දහන්න කැමති. කෑ ගහන්න දහයියෙන් මං. ඉෂාර කියලා. Thank you so much. කට්ටියවම ගොඩක් ආදරෙන් මේ රෙඩි කරන් ඉන්න. සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවට එකතු කරගන්නවා. කිචුවිචි ගෑනු ළමයි පිරිමි ළමයි එකතුනාම පුදුම සද්දයක් තමයි තියෙන්නේ. ගිහින් එන්න. Happy weekend. ආමි, ඔයා කැමති දේවල් කරන්න අමතක කරන්න එපා හරිද? මොකද එක ලයිෆ් එකයි තියෙන්නේ. සතුටින් ඉන්න ඕනේ. සඳුදා රෑ 7ට අපි ආදර රේඛාත් එක්ක හම් වෙමු. මං විශ්මී.

0: වේලාව ඔබ වෙත ගෙනා
1: දැන් වෙලාව උදේ 11යි.
2: තවමත් ඔබේ අලුත් ටොයටා වාහනය ගැනද හිතන්නේ? ටොයටා ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයටා ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: theater top story
1: බද්දේකම සිදු වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ. බද්දේකම සිදු වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් බද්දේකම හල්පතොට නිවසක සිටි පුද්ගලින් ඉලක්ක කර වෙඩිතැබීම සිදු කර පලාකුස් ඇති බවයි. එම වෙඩි ප්‍රහාරයෙන් අදාළ නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යටතේ විමර්ශන ක්‍රියාත්මකයි. තවත් දේශීය පුවතක්. අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 104කට බලපෑමෙන්න වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එම මධ්‍යස්ථානයේ පැවසුවේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුල පවුල් 943කට අයත් පුද්ගලයන් 3495ක් බලපෑමට ලක් වී ඇති බවයි. ආපදා හේතුවෙන් මරණයටපත් පුද්ගලයන් සංඛ්‍යාව 3ක්. තුවාල ලැබූ පුද්ගලයන් 5 දෙනෙකු වන අතර තවත් එක් පුද්ගලයන් අතුරුදන් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. තවද අයහපත් කාලගුණයේ හේතුවෙන් පූර්ණ නිවාසානි දෙකක් සහ අර්ධ නිවාසානි 448ක් වාර්තා වී තිබෙනවා. වැඩිම බලපෑමක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැසුවේ බලපෑමට ලක් වූ පුද්ගලයන් ගණන 782ක් බවට පත් ඇති බවයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයන් 688ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 473ක්, මාතර, පුත්තලම, කෑගල්ලන දිස්ත්‍රික්කවලින්ද ආපදාවට ලක්වන් වාර්තා වුණා. සීත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය එක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක වැගනාර් සීරීස් සඳහා හරින එකම බැටරිය ජපන් වාහනයේට ජපන් බැටරිය

හයි, ගුඩ් මෝනිං. උදේ 11 විනාඩියටයි දැන්. ඉතින් අංජලිය වෙලා ඉන්නේ. උදේ 11 ඉඳන් හවස 4 වෙනකන් ඔත් එක්ක ආදරෙන් ආදරේ බෙදා ගන්න. ඉතින් 4 වෙනකන් අහගෙන ඉන්න සිත සතියන්තය 0711982 94 අපේ WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසනපටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසනපටි පැලඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: ආසිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්ව විද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011152515 අමතන්න
11: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම රට සවාරියකෙහි නේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772277766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තර
14: පුතේ කන්නාඩි අමතක වෙලා නේ
15: අම්ම සල්ලි දාන්නද
14: සල්ලි දාන්න
15: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
16: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න
17: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
18: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
15: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
19: මොකද මේ වගේ කියන්නේ?
18: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
19: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
20: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
21: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
22: කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
21: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
22: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
21: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
22: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න
21: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
22: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමිටු සමාජිකයෙක්.

උදේ 11 විනාඩි 30යි දැන්. ඉතින් ඉංග්‍රීය දුලාන් අපිව අහගෙන ඉන්නවලු. දුලාන් කියනවා යා අපිව අහගෙනලු හැමදාම වැඩ කරන්නේ. ඉතින් හැමදාම සියත අහගෙනලු දුලාන් වැඩ කරන්නේ. ඉතින් වාටත් පුළුවන් මැසේජ් එකක් දාන්න 0711 982 284 අපේ WhatsApp නම්බරයකට. 11 වෙනකන් 11 ඉඳන් 4 වෙනකන් ඉන්නවා අංජලී.

0: After levels, minds explore karana ready the. Enroll BSc Honours Psychology degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya sathkare samuhika shaktiya.
1: Hodama milita aduma ganna Singhagiriyakata enna. Samsung, Hisense, Panasonic, SGL etulu hodama maadiri sadaha 60% dakwa wattam. Mas 60% dakwa poli rahita warika givime krama. September 30 wenada dakwa pamanai. Ikman karanna. Adama enna langama eti Singhagiri pradarshanagarayata.
2: ජපානේ ඔකිනාවල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: ඕකේ.
2: රෙස්ට්.
3: රෙස්ටින්.
2: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විතර.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා කරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
16: සිත් බැඳගනි. කල්පවති. අවලක්ෂණ නොවි.

0: බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊමොබිලිටි වෙතින් 0114 700 550.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
4: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
5: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
6: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's be a jet.
8: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
9: Nidhas Pansika, Aduma Masika Bari Kekata, Audio System Mega Karaganna.
10: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
11: Avance Ticken Ticka Pay.
12: Freelance Obavinwinma Nirmaniyakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access saha tawat bohote
13: adama combank.lk weta pivisenna
14: aawa aawa tattu ganan hadanna kotta ganan dinanna insi sanstha slab waram wedi vistara sadaha 0774 6767 6767 ta miss call ekak denna
15: stars milan fashion eye europe pitwala kune peri milan pasta obe pawule aahara welata ekkaragena obe daruwa star kene
16: stars milan pasta
17: kawadat kaagit nivase palamu raka warnaya acl fire guard wire then dam party ACL FireGuard Wire Flame Retardant Pramithiye Purogamiya
18: Dulux Aquatic Dam Protect Waturata lang wennawat ba Algae Fungus Dirt walata kisima chance ekak ne
19: Gwan ticket pat visa pahasuka portal wen kirim saha aakarshaniya outbound tour packages ekka obata awashya hama deema ekama tanakin 0772227766 BOC Travels
20: Dorakulu erena mataka seppo
21: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
20: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
22: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
23: නෙනේනා තොරුමා හින්න දනුඹ ගාවි.
20: රැයක් පුරා විඳින පැයක්.
22: රැදායයි.
20: කීදායයි. සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
23: රස කල්පනා බාවෙලා පායලා රැපුනා
24: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා
23: අපි ආයේ හමු නොවෙන
24: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
22: සින්දු සියත අනුග්‍රහය
23: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු තිලසිලාරේ චන්දාරේ
22: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
19: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
25: මෙන්න ප්‍රශ්නය අතීතයේදී ගවයන් රැක බලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1 කසීකාර ගම 2 ගෝපාල ගම
19: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
22: යත පොකට් මනි.
19: සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.

උදේ 11 විනාඩි 49යි දැන්. ඉතින් නිකවරට යන ගමන් අපි වහගෙන ඉන්නවලු. කවුද අපි වහගෙන ඉන්නේ? වැලිමඩ සමන්, හංස, තුසිත, ඉන්දීවර වගේම අපිට මැසේජ් එක දාලා තියන්නේ දිල්රුක්. ඉතින් ඔයාටයි මේ සින්දුව.

0: ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇයෙහි නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කෙරෙහි සිංගප්පූරු යන අතරේ තමයි මං හිතන්නේ එයාපෝර්ට් එකේදී දීලා තිබුණේ මේ කැඳවීම. පවුලේ කට්ටියට හරි කරදරයක බාප්පා කෙනෙක් විතර පුටුවෙන් වැටෙනවා උසාවියේ එන්න තියෙනකොට. අම්මලාට සනීප නැහැ පුතාලා හිරගෙවල් වල. මේ මන්ද මේ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද?
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම තරවගේ 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි.
5: ඔෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179999 සිට. ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12000 18000 24000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0.76256230.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
7: හරි ගියේ. හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතක.
9: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
10: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
12: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
13: ඔයා
14: වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වය විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න.
16: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
17: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
18: Theatre Between Lady Miss World Sri Lanka 2026
17: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
18: Theatre Between Lady Miss World Sri Lanka 2026
19: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
5: ටයිටල් ස්පොන්සර්
0: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. පිට ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. පිට ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
6: එන්චාන්ටර් The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
2: Oat Max High Strength Liquid Collagen, Obat Adam.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: බද්දේකම වෙඩි තැබීමක් දෙදෙනෙක් මරුට පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීම පිළිබඳව කඩිනම් වාර්තාවක් කැඳවීමට පියවර තින්නංකේ ගැන රජෙන් ප්‍රකාශයක් අයහපත් කාලගුණෙන් පීඩාවටපත් සංඛ්‍යාව 3000ක්ම වායි කැනඩාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙක් ජීවිතක්ෂයට
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: දවල් 12 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බද්ධයකම බෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුටා. පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීම පිළිබඳව කඩිනම් වාර්තාවක් ඇඳවයි. තින්නංකේ ගැන රජෙන් ප්‍රකාශයක්. අයහපත් කාලගුණෙන් පීඩාවටපත් සංඛ්‍යාව 3000 ඉක්මවයි. කැනඩාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙක් ජීවිතක්ෂයට.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
4: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
3: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
4: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
2: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
1: බද්ධයකම සිදු වෙඩි තැබීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලෙක් මියගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් බද්ධයකම හල්පතොට නිවසක සිටි පුද්ගලයන් ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි. එම වෙඩි ප්‍රහාරයෙන් අදාළ නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පිරිමි පුද්ගලයා රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යටතේ විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර දිවයිනපුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සඳහා ඍජුව සම්බන්ධ 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් හඳුනාගෙන ඇත්තේ පුද්ගලින් 27201 දෙනෙකු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. නාවික හමුදා විසින් උතුරු වෙරළේ සිදු කළ මෙහෙයුමකදී සිය බහරයට ගන්නා ලද යාත්‍රාවේ අයිස්සා හෙරොයින් මාත්‍රාව ඇති බවට මෙවන විට හඳුනාගෙන තිබෙනවා. නාවික හමුදා පැවසුවේ යාපනයේ පොලිස් මාත්‍රාව විනාශක කාර්යංශයේ විශේෂඥ දායකත්වයෙන් මේ බව තහවුරු කරගත් බවයි. අදාළියම යාපනයේ කුසුමන්තුරේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මේ මාත්‍රාව සහිත යාත්‍රාව සිය බහරයට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. එදී සැකපිටේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදාගත් බවට සැකකරන යාත්‍රාවක්ද සිය බහරටගත් බවයි නාවික හමුදා පැවසුවේ. මෙහිම උතුරු නාවික විධානයට අත්‍ංශය සහ ශ්‍රී ලංකා නාවික අග්බෝ ආයතනයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා. මත්ද්‍රව්‍ය තොගයේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නාවික හමුදා මගින් ක්‍රියාත්මකයි. මේ අතර නීති විරෝධී ලෙස ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කලුතර අපරාධ කොට්ටාශයට ලද තොරතුරුකට අනුවයි. බදු කිවන්න හඳුනා ගැනීමේ අංකයේ හෙවත් ටින් අංකයේ ඉදිරියේදී නීතිමය තත්ත්වයක් බවට පත්වනු ඇති බව ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා. වයස අවුරුදු 18 සම්පූර්ණ සියලු දෙනාම බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ලබා ගත යුතු බවයි ඔහු පැවසුවේ.
6: ඔබගේ වයස අවුරුදු 18ට වැඩි නම් ඔබ ලංකාවේ පුරවැසියන් නම් ඔබ අනිවාර්යයෙන්ම බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය එහෙම නැත්නම් TIN අංකය ටැක්ටෝයගුලින් නම්බර් ඒක ලබා ගැනීම අනිවාර්යයි. ඉතින් ඉදිරියේදී දැන් මේ වෙනකොට නීතිමය අවශ්‍යතාවයක් වෙනවා යම් ජංගම ගිණුමක් විවෘත කරන වෙලාවක. ඊට අමතරව ගොඩනැගිලි තරස්මක් වාහනයක් පවර්න වෙලාවක වැනි ඔබට එදිනෙදා පත් වෙන විශේෂ කාර්යයන් සඳහා ඒ TIN අංකය ලබා ගැනීම ඉතාමත් අනිවාර්ය වෙලා තියෙනවා. නීතිමය ඒ කියන්නේ නීතිමය ප්‍රතිපාදනය
1: මේ වන විටත් බොහෝ පුද්ගලයන්ගේ TIN අංකයේ හෙවත් බදු කිවන්න හඳුනා ගැනීමේ අංකය දේශයාදෑම් දෙපාර්තමේන්තු විසින් සකස අවසන් බවයි ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසුවේ.
6: ඔබට හැබැයි මේ වෙනකොට ඔබ නොදැනුවත්වම ඔබගේ අදාළ තොරතුරු භාවිතා කරලා දේශයාදෑම් දෙපාර්තමේන්තු විසින් මේ වෙනකොට TIN අංක නිකුත් කරලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඔබ TIN අංකයක් අයදුම් කිරීමට මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ හැකියාව තියෙනවා. එතකොට ඔබට කරන්න තියෙන ප්‍රථමයෙන්ම දේශයාදෑම් දෙපාර්තමේන්තු වෙබ්අඩවියට ප්‍රවේශ වෙලා ඔබගේ හැඳුනුම් පාට අදාළ දිගුව ක්ලික් කිරීම මගින් අදාළ UI එකට ගිහිල්ලා ඔබගේ හැඳුනුම්පත් අංකයේ එතෙන්ට ඇතුළත් කිරීම මගින් ඔබගේ TIN අංකයක් තියෙනවද? TIN අංකයක් තියෙනවා නම් මොකක්ද කියලා දැනගන්න පුළුවන්.
1: බලයට ඒමට ප්‍රථම ප්‍රකාශ කළ සියල්ලක්ම මේ වන විට ආණ්ඩුවට අමතකව ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව පැසුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.
7: 2023-24 වර්ෂවල අපි දැනන් හිටියා තෙල් කීයටද අපි ගන්නෙ, කීයටද මොනතරම් අපිට බදු අය කරනවද, මොකද්ද ගණන් හිලව් පිළිබඳව. ඒක රහසිගතයි. ඒක යටි ගහලා තියෙන්නේ මේ ආණ්ඩුව. ඒතාවත් නරක විදියට. ඒ නිසා අපි කැමැති දැනගන්න ආණ්ඩුව පසුගිය වසරේ, කියන්නේ මේ 2025 හා 26 තෙල් මිලදී ගත්තේ කවර මිල ගණන් වලටද, ඒ වගේම ප්‍රීමියම් එක කීයද එක්ක අදාළ පුජ්‍යලින්ගේ බදු කීයක් අය කළාද කියලා දැනගන්න එක රටේ ජනතාවගේ වගකීමක්. සහන දෙන කතාවක් නෑ. සහන දීම පට්ටපල් බොරුවක්. එක පැත්තකින් බදු අරගෙන තමයි
1: විසිදවන ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනයේ ප්‍රතිඵල ආණ්ඩුවටම අත්විඳීමට සිදුවනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පැවසුවේ.
8: 22 සංශෝධනයේ යටතේ තිබෙන කාරණා අඩුම ගානේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේවත් කෙරෝලවත් වචනකින්වත් සඳහන් වෙලා තිබුණේ නැහැ. එහෙම කිසිම ලීමක්, එහෙම ජනතා ඉල්ලීමක් නොමැතිව ආණ්ඩුව මේ වගේ සංශෝධනයක් ගිනාවේ ඇයි කියන එකට උත්තර ඉදිරියේදී ආණ්ඩුවටම ලැබෙවි. මොකද මේ 22 සංශෝධනයේ ප්‍රතිඵල මේ ආණ්ඩුවටම බරපතල විදියට ලැබෙයි කියන එක තමයි අපේ විශ්වාසය. මොකද මේ වෙනකොට අපි දකිනවා පකිස්තානයන් මේ වගේ හමුදා ආඥාදායකත්වයක් කරගෙන ගිහිල්ලා අද බලවත් ජනතා විරෝධයක් පකිස්තානයේ රාජ්‍ය ඒ හමුදා ආඥාදායකත්වයට එරෙහිව මතුවලා තිනවා.
1: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර.
9: ඔය සාම්ප්‍රදායික පරණ ඒගොල්ලොන්ගේ අර්බුද ටික, එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය, සජබ අර්බුදය, පොහොට්ටුවේ අර්බුදය, ඔය විවිධ චූටි චූටි කල්ලි කණ්ඩායම් වල අර්බුදය තමයි ඔලේ අපි දැක්කේ පාර්ලිමේන්තුව ඇතුලේ සාකච්ඡාවට ලක් වෙනවා.
1: පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදු පිපිරීම සම්බන්ධයෙන් රෝහලේ කාර්යමණ්ඩලයෙන් ප්‍රකාශ සියල්ල සටහන් කර ගැනීම සිදු කර අවසන් බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ සිදු කළ විමර්ශන වලට අනුව එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු ඇති බවයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාවද කඩිනමින් ඉදිරිපත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවද ඊයේ රෝහල වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණා. පොලිසිය මගින්ද සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මකයි. අනතුරින් පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටි අයකු මිය ගියා. මියගොස් ඇත්තේ හබරණ පදිංචි 36 සෞඛ්‍ය කාර්යාල කාර්ය සාධකේ. තුවාල ලැබූ තවත් 5 තවදුරටත් ප්‍රතිකාර ලැබනවා. පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයේ පිපිරීමක් සිදු වූයේ යළුවෙම 4 පමණයි. ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදු ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය සඳහන් කළේ. පිපිරීමෙන් රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයට සහ තවත් ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වුණා. හානිය සම්බන්ධයෙන් ඉංජිනේරු අංශයේ විසින් වාර්තාවක් ලබා දීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 104 බලපෑමෙල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එම මධ්‍යස්ථානයේ පැසුවේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුල පවුල් 943 අයත් පුද්ගලයින් 3,495 බලපෑමට ලක්ව ඇති බවයි. ආපදා හේතුවෙන් මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 3. තුවාල ලැබූ පුද්ගලයන් 5 වන අතර තවත් 1 පුද්ගලෙක් අතුරුදන් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. තවද අයහපත් කාලගුණයේ හේතුවෙන් පූර්ණ නිවාසානි 2 සහ අර්ධ නිවාසානි 448 වාර්තා වී තිබෙනවා. වැඩිම බලපෑමක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ බලපෑමට ලක් වූ පුද්ගලයන් ගණන 782 දක්වා ඉහළ ගොස් ඇති බවයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයන් 688, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 473, මාතර, පුත්තලම, කෑගලන දිස්ත්‍රික්කවලින්ද ආපදාවට ලක්වන් වාර්තා වුණා. මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යනිරත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසුවේ.
10: දැනට තියෙන විදිහේ අපිට දකින්න පුළුවන් වෙන්නේ ඉදිරි දවස් කීපයට යම් බලපෑමක් ඇති විය හැකි. ඒ අනුව තමයි අතරම ඉදිරි දවස් කීපයත් තරමක වැසි බර තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්, විශේෂයෙන්ම දිවයිනේ නීරිත දිග ප්‍රදේශවල.
1: ගංගා තුනක ජල මට්ටම් තවදුරටත් සුළුකම් වතුර මට්ටමක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ.
11: නිර්මල ගංගා ජල මට්ටම මේ වෙන විට ක්‍රමයෙන් විශේෂයෙන්ම කුරස ප්‍රදේශයෙන් සාමාන්‍ය තත්ත්වයට අඩු වෙමින් පවතිනවා. ඒ වගේම මාතරට ආසන්නව තල්ගහකොට සහය ප්‍රදේශවල ජල මට්ටම් සෙමෙන් අඩු වෙමින් පවතිනවා. තවමත් තුරුගම් වතුර මට්ටමේ එම පහළ ප්‍රදේශ පවතිනවා. ඒ වගේම ගින්ගංග බද්දගම් ප්‍රදේශයේ තවම සුළුගම් වතුර මට්ටමක පැවතුනත් සෙමෙන් අඩු වෙමින් පවතිනවා. අනිකුත් ප්‍රදේශ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් දැන් ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ඒ වගේම කළුගඟ මිල්ලකන්ද ජල මට්ටම තවමත් සුළුගම් වතුර මට්ටමේ පවතිනවා වගේම අඩු වෙමින් පවතිනවා. ඒ වගේම පුටුපවුල ජල මට්ටමත් අවදානම් මට්ටමට ඉහළගේ පැවතුනත් එය ක්‍රමයෙන් සෙමෙන් අඩු වෙමින් පවතින බව තමයි පේන තියෙන්නේ.
1: මේ අතර නායා මනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ පියවරගෙන තිබෙනවා. එම සංවිධානයේ පැවසුව අද පසු 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි මේ මනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බවයි. මහනුවර නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා නායම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙනු ඇත. අමරිකාවේ නිව්යෝක් සහ නිව් ජර්සි ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අමරිකාවට බලපෑ ඇති නොයිස්ටර් සුළු කුණාටුව හේතුවෙන්. මෙම තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් ඇති පුද්ගලයන් සංඛ්‍යා මිලියනයකට අධිකයි. ගෘහස්ථ පාරිභෝගිකයන් ලක්ෂයකට වැඩි පිරිසක් සඳහා විදුලි බලය අහිමි වී ඇති අතර අත්ඉඩුව ඇති ගුවන් ගමන් වාර සංඛ්‍යාව 1199ක්. කැනඩාවේ සිදු හෙලිකොප්ටර් යන අනතුරකින් එහි ගමන්ගත් පුද්ගලයන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ ගුවන්ගත කර සුළු මොහොතකින් යානය තාක්ෂණික දෝෂයකට ලක්වී අනතුරට ලක්වී ඇති බවයි. ඉන් අනතුරු යානයේ ගිනි ගැනීමක්ද හටගත්තා. මුදා ගැනීමේ කණ්ඩායම අදාළ ස්ථානයට ළඟාවන විටත් යානයේ සිටි පුද්ගලයන් 4 දෙනාම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි කැනඩාවේ මුදා ගැනීම් ප්‍රධානියා නිවේදනය කළේ. ජලි සිරස්තල බද්දේකම වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට. පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීම පිළිබඳ කඩිනම් වාර්තාවක් ඇඳවයි. තින් අංකය ගැන රජෙන් ප්‍රකාශයක්. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 3000 ඉක්මවයි. කැනඩාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙක් ජීවිතක්ෂයට. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: රශ්මිකා මන්දනාව අපි මේ වෙනකන් දැකලා තියෙන විදිහ අමතක කරන්න වෙලාව ඇවි.
2: අපි කවදාවත් දැකලා නැති විදිහේ දරුණු කැරක්ටරකින් තමයි අලුත්ම මයිසා මූවී එකේ මන්දනාව අපිට දකින්න ලැබෙන්නේ.
3: මයිසා.
1: එයා මේ මූවී එකේ රඟපාන්නේ ගෝත්‍රික කාන්තාවක් විදිහට. රිලිසුණු ටීස එක පුරාම අපිට බලන්න පුළුවන් වෙන්නේ රශ්මිකාගේ අලුත්ම ඇක්ෂන් ඇවටයිකන්.
2: විශේෂයෙන්ම වතුර ඇට කරන සටන් එහෙමත් මේ මයිසා මූවී එකේ තියෙනවා.
1: ඒ වගේම මේ මූවී එක තෙලිඟු, හින්දි, තමිල්, කන්නඩ වගේම මලයාලම් කියන ලැන්ග්වේජස් වලින් ලෝකෙ පුරාම තියටර්ස් වල ළඟදිම රිලීස් වෙනවා.
0: Talk of the Town.
4: සියත සතියන්තය.

දවල් 12 විනාඩි 21යි දැන්. ඉතින් දන්නෙම නැතුව දෙවනි පැයටත් ආවනේ. අපිට මැසේජ් එකක් එවලා තියෙනවා මඩපාත ලක්ෂ්මන් ගොඩාක් අය මතක් කරන්න කියලා. අපි ඊළඟට මතක් කරමු යාළුවා.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එකදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: අසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් පැය කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව. ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
4: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: ප්‍රදර්ශනාගාරයට
5: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
6: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැකබලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1 කසීකාර ගම 2 ගෝපාල ගම.
7: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
8: Siyata Pocket Money.
7: සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
9: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: සඳුදා
9: සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
11: සියත ටීවී තුලින්
12: 98.4 මෙගාවාට්ෂයට
8: සියත FM.

ඉතින් දෙවනි පැයත් අපි කතා කරන්න එපැයි නේද? ඉතින් අපිට අද මැසේජ් එකක් එවලා තියෙනවා මඩපත ලක්ෂ්මන්. මං කලින් කිව්වේ ඉතින් එයා අපිට කියලා තියෙනවා තමරා, නිශානී, චේතනා, තේජ, එවගේම භාග්‍ය, සමරසිංහ මේ හැමෝම මතක් කරන්න කියලා අපිට මඩපත ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තියෙනවා.

0: ரகசியத பாத்துரு வித் ஹசா.
1: அசனி பை என்ன விதியாக்னே சிங்கப்பூர் சிட்ட சிராந்தி SCID எட்ட தான் பை சிறிலிய சவிய சம்பந்தேன் கிரண விமர்சனையகட அதாலவ பிரகாஷ கலபா கனிமட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷகே பிரியவன சிராந்தி ராஜபக்ஷ மகாத்மியட மூல்ய அபராத விமர்சன கொட்டாசே அமுயே ஈயே பெனி சிட்டு லெச தனும் திய தத் அயேஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரி பவசிய கிரதே சிங்கப்பூர் யான அத்தரே தமாய் மங்கி தன்னை ஏர்போர்ட்டுக்கேதி தீலதிபுடே மே கந்தவீம் பவுலி காட்டி ஹரி கலந்தரேக்க பாப்பா கனிக் தித்திர புட்டுவேக் வேட்டனவா உசாவி எண்ட தீன கொட்ட අම්මලට සනීපන පුතාල හිරගෙවල් වල මේ මන්ද මිනිසුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද?
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:30ට පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳයි.
2: මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ.
3: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
0: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: සිරිපොඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුත්සිරිවතින් මෙගාවට්ටම් වෛරහා චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 410යි මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 375යි කොකා කෝලා ඉතිරි රුපියල් 150යි එලිෆන්ට් හවුස් වැනිලා ice cream itri rupiyal 450 hagels for city

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
4: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: Theater Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lankaya Rurajaniya Nabises Ganwana Jatyantara Varalat Ekama Sannamaya
5: Theater Between Lady Miss World Sri Lanka 2026
1: Kirulak Udisa Tarangawadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Theater TV Balanna Title sponsor.
6: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Enchanta. The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
9: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.

0: දැන් වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ප්‍රියතා ටොප් ස්ටෝරි.
1: බද්දේකම සිදු වෙඩිතැබීම් පිළිබඳව තොරතුරු රැසක්. බද්දේකම සිදු වෙඩිතැබීම් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ත්‍රිරුත රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි. වෙඩිබැදීමෙන් ත්‍රිරුත රථයෙන් ගමන් කළ එක් කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ප්‍රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩිබැදීමෙන් තුවාල ලැබූ තවත් එක් කාන්තාවක් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය නිවේදනය කළේ. පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පිරිස ඉලක්ක කර වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි. CCTV දර්ශනවලට අනුව වෙඩි ප්‍රහාර 20ක් පමණ එල්ල කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යටතේ විවර්ෂණ ක්‍රියාත්මකයි. තවත් දේශීය පුවතක්. නාවික හමුදා විසින් උතුරු කුසුමන්තුරේ බෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය තොගේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.5ක් බවට ගණනය කර තිබෙනවා. මෙලෙස නාවික හමුදා විසින් සිය බහරටගත් යාත්‍රාවේ තිබී අයිසා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 181 ප්‍රමාණයක් සොයාගත්තා. නාවික හමුදා පැවසුවේ යාපනයේ පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යංශයේ විශේෂඥ දායකත්වයෙන් මේ බව තහවුරු කරගත් බවයි. එහිදී සැකපිට එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදාගත් බවට සැකකරන යාත්‍රාවක්ද සිය බහරටගත් බවයි නාවික හමුදා පැවසුවේ.
0: අනුග්‍රහය
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

එයාගේ ජීවිතයත් ඉන්නවා තෝ යාට ඕනෙම කියලා හිතන කෙනෙක්. එයා මගේ විතරයි කාටවත් දෙන්නේ කියලා හිතන කෙනෙක් ඉන්නවද? එහෙනම් මේ සින්දුව එයාවත් මතක් කරගෙන මහන්න. එයාගේ නමත් මට මැසේජ් එකක් දාන්න. ඒ වගේම මතක් කරන්න එපා. ඉතින් ඔයා මැසේජ් එකක් දාන්න ඕනේ 0711 982 984 අපේ WhatsApp නම්බරයකට. එහෙනම් එයාගේ නමත් කියන්නකෝ. මං කියන්නම් ඔයා එයාට ආදරේ කියලා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු නෑ, දත්ත නෑ, උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
2: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙනවා.
1: අවුරුදු දෙකයි රටට සුබයි
2: කියනවා. ගරු මන්ත්‍රීතුමා පොයින්ට් බෝඩ් එක ගන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: සෑම
0: දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011115555 අමතන්න.
6: මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන්
7: ඇරෙන්නේ. සම්බන්ධ ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනිඅ රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable යපදිංචි මූල්‍ය සමාගමකි.
15: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112200 NIBM The City University The Place to Be.
16: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාධ්‍ය සඳහා 60% දක්වා වට්ටම්. මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
17: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
18: අම්ම සල්ලි දාන්නද?
17: සල්ලි දාන්න.
18: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
17: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
18: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
19: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
1: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාන
7: කල්පනා බාවෙලා පායලා රැපුණා.
4: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
5: ඔයාට මෙහෙම හිතෙනවා.
14: අපි ආයේ හමු නොවෙන.
4: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාතරේ.
12: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
13: අතාරින්න බෑ වගේද?
12: නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
11: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: මිස් හොඳ කූල්ද?
15: කූල්. මොකද මම හොට් නේ.
2: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු යුතු වගේ
15: වෙන්න බෑ. දැකල පුරුදු නෙවෙයි, සමහරට අහල පුරුදු ඇති.
17: Oh my god.
2: ඔඩි
3: Miss Sudu Kochi.
20: Hot and spicy with Sudu Kochi.
3: Kochi.
21: Moolu Siyathama Havasa Dekata Sudu Kochi Ta.
22: Miss. Excuse me, Miss.
23: No. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
24: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
25: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැත
24: දකින හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
26: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
27: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්
24: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
28: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
24: සියත සතියන්.

ඉතින් මට මැසේජ් එකක් එවලා තියෙනවා. කවුද දන්නවද? මහනුවර මුල්ගම්පල ෆයිසල් කූල් තමයි මැසේජ් එකක් එවලා තියෙන්නේ. ඉතින් මේ අපිට කුඩෝ කට්ටියගේ නම් ටිකක් එවලා තියෙනවා මතක් කරන්න කියලා. අපි බලමු කවුද කියලා. ඉතින් අපිට මේ එවලා තියෙන්නේ කට්ටිය අතර ඉන්නවා ගවේෂ්, ශාන්ත, ධනංජය. අපි හැමෝම මතක් කරනවා මේ සිද්ධුවෙන් පස්සේ.

0: Learn with Slate, grow with Hemas. Study nursing at Altea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: Hina wenna menna welawa.
2: ජපානේ ඔකිනාවල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: ඕකේ.
2: රෙස්ට්.
3: රෙස්ටින්.
2: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්වනි නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට real mobility experience එකකට නැල්වත්තපට
18: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 rotor රටය David Pieris e-mobility වෙතින් 011 4700 750.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ
20: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
22: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5445 5000.
23: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
22: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
26: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න
27: Avans second phone දෙයක් අද ගෙවන්න ගන්න
28: Avans ticket ටික pay
29: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
30: අදම combank.lk වෙත පිවිසෙන්න.
31: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
32: වැඩි විස්තර සඳහා 077-6767-6767 මිස් කෝල් එකක් දෙන්න.
33: Stars Milan
34: Fashionai Europe පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
35: Stars Milan Pasta.
36: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
37: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae Fungus Dirt walata kisima chance ekak ne
38: Guan ticket pat visa pahaska portal wen kirim saha aakarshane outbound tour packages ekka obata awashya hemadeema ekama tanakin 071-7222-7766 BOC Travels
39: Dorakul Vereda Mataka Seppu
0: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ දහයට සියත අහන්න.
3: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
4: ඉස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන්

මං කලින් කියවන මට කට්ටියක් මතක් කරන්න තියෙනවා කියලා අපිට මහනුවරින් මැසේජ් එකක් ආවා ෆයිසල් කූල්ගෙන්. ඉතින් එයා කියලා තියෙනවා නුවර මාකටිකේ සුසිල්, සත්සර, අසංක, නවීන්, ගවේෂ්, ශාන්ත එවගේම රිස්නවත් මතක් කරන්න කියලා. ඉතින් ඔන්න මම මතක් කළා.

0: බැඳලාවද වල්දකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසනපටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසනපටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: අදනම් කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්වර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance
6: එකට. අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් ටැන්ක්
10: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
14: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා සීට් 60ක් දක්වා වට්ටම්, මාස 60ක් දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
15: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රි රෝද රථය බජාජ් දැන්නුඹේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc මාදිරිවලින් දිවයින පුරා විදුරු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
16: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පොතේමයි.
17: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
16: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
18: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
16: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
18: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714151151ට WhatsApp කරන්න.
16: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
3: තැන හොඳ නම් ඉන්නේ හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
1: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
17: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook වලට තරබි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් ඉන්නවද?
16: මොකද මේ වගේ කියන්නේ?
7: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
16: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

දවල් දෙකයි විනාඩි 19යි දැන්. ඉතින් මට මැසේජ් එකක් එවලා තියෙනවා. බොරලස්ගමුවේ දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති මේ හැමෝම අපි වහගෙන ඉන්නවලු. ඉතින් ඔයත් මට මැසේජ් එකක් දාන්න. 0711 982 94 අපේ WhatsApp නම්බරයකට. හතර වෙනකන් ඉන්නවා අංජලී.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 402 402 0718 3727 77. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන
3: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවේ. ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
1: මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ.
4: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
1: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
5: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
6: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
7: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
8: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
7: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
8: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
7: තේරුම් ගැනීමයි සැනසීමයි.
8: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: පසාදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ හතට සියත අහන්න.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
2: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා, 2. දුටු ගැමුණු රජතුමා.
7: ස්කූලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

98.4 කළුතරට සියත FM.

0: දෙදහස් විසිපහේදී GDPකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
3: රිපෝට් සමාජිකයන් සඳහා කාගෙල් සුරසිරි වෙතින් මෙගා වට්ටම් නෝර් පිටිකල පොල් කිරි ඉතිරිය රුපියල් 580යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරිය රුපියල් 240යි. සමපෝෂ ඉතිරිය රුපියල් 175යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 120යි. කාගෙල්
4: හරිගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555
6: අමතන. පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
7: විලඳවා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට. අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
4: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: Theater Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
5: Theater Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
6: Title sponsor. ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Enchanta. The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
9: Oatmark's high strength liquid collagen ඔබත් අදම භාවිතා කරන්න.
10: සියත සතියන්තය.

0: සවස 3 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ තේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3.
2: තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය එංගලන්තයට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසිය එංගලන්ත කණ්ඩායමට හිමිව තිබෙනවා. එනම් එංගලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. තරගයේ මෙවැනි විට ආරම්භ වී ඇත්තේ ඕවල් හිදී. දිනට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය එක්තරගයේ බැගින් ජයගෙන දෙපිළම මෙවැනි විට සමතත්වයේ පසු වනවා. දැන් විදෙස් පුවතක්. දකුණු අප්‍රිකාවේ සිදු වූ සමූහ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබෙනවා. ජොහනස්බර්ග් ආසන්නයේ වන්හලකට තුවක්කුකරුවන් 8 දෙනෙකු කඩාවැදී වෙඩි තැබීමක් සිදු කර තිබුණා. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ ගණන 15ක්. පොලිසිය පැවසුවේ මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු සිටින බවයි. මේ අතර කේප් ටවුන් ආසන්නයේ නගරයක තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
3: අනුග්‍රහය
4: වැදුණා නේද? මොකද්ද මල්ලි? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
5: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
6: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

දවස 3යි විනාඩි 9යි දැන් වෙලාව. වර්ජිනියා මැසේජ් එකක් දාලා තිනවා මොරටුව ඉඳලා. යාට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් 0711 982 984 අපේ WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාන්න.

0: සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියානතුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත්
6: වාසි. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC-ekenne loan ekak gatte
8: math hariyanna kiyala hari tanatama yanna one
9: LOLC finance hariyanna harima tana wedi vistara sadaha 011152515555 amathan
10: hodama milita aduma ganna singagiriyekata enna Samsung Hisense Panasonic SGL etulu hodama maadili sadaha 160k dakwa wattam mas 60k dakwa poli rahita warika givime krama September 30 wenada dakwa pamanai ikman karanna aduma enna langama eti singagiri pradarshana agariyata
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්
14: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනඩේ තහලිය දුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
15: Hi, I'm Shane. I'm foreign campus.
16: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
17: අම්ම සල්ලි දාන්නද?
16: ඔව් සල්ලි දාන්න.
17: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
18: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න.
19: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
20: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
21: ඔබ මාව දැකලා හැංගුණානේ?
22: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
20: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
23: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද වෙනගන්නේ නෑනේ.
20: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
24: සියත ටීවී තුලින්. පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
25: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
24: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
25: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
24: අහවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
25: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151151ට WhatsApp කරන්න.
24: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
26: සියත පොකට් මනි අනුග්‍රහය.
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
18: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයෙක්.

අපි දෙන්නට අද දවසේ කතා කරන්න තියෙන අන්තිම පැයට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. නදී පිළියන්දලින් මට මැසේජ් එකක් දාලා තියෙනවා. නදී කියලා තියෙන්නේ හස්බන්ඩ් දුමින්දවයි දුවවයි පුතාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඉතින් නදීට තමයි මේ ලස්සනම ලස්සන සින්දුව.

0: software levels, psychology, biomedical science and nursing study කරන්න. Althea සමග එකතු වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: hina wenna menna welawa
2: japane okinawa wala kiyanne wayasakama minissu inne avasa 6 7 weddi weda tika lassana divara kala ekal rest karana
3: okay
2: rest in wage awath thing ekak iwarai
4: ne natama danna superi radio double at ekka 7 fm breakfast drive anugrahaya
5: polode ranna sunu nawum bavin purawagena aduma milata kohomada denne
6: ratapura apema gowi pawu dahas ගණනකින් ගන්න නිසා මේ අඩුමවි
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තැගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංක ටයිල්ස් වෙතින් 45%ක් දක්වා දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
17: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට
20: real මට experience එකකට නැල්වත්තපට
21: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 row රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
22: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් loan එකක් ගත්තේ
23: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
25: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
26: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
27: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
28: Let's be a jet.
25: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place He GWM Experience Center within
29: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
30: Avance ken ona deyak ada gewanna ganna
31: Avance ticket tika pay
32: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
33: අදම combank.lk වෙත පිවිසෙන්න.
34: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
35: වැඩි විස්තර සඳහා 0779 67 67 67 ට මිස් කෝල් එකක් දෙන්න.
36: Stars Milan ප්‍රශ්නයි. යුරෝප පිටවල ගුණේ පෙරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ශ්‍රම කෙනෙක් කරන්න.
37: Stars Milan Pasta.
38: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
39: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae Fungus Dirt walata kissema chance ekak ne
40: Guan ticket pat visa pahaska portal wen kirim saha aakarshaniya outbound tour packages ekka obata awashya hemadeema ekama tanakin 0772 227766
41: BOC Travels Dorakulu erena mataka
0: සේප්පු.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක්
3: රැදායයි ගීතායයි
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න
4: දේශ කල්පනා බාවෙලා පායලා රැපුනා.
5: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
6: ඔයාට මෙහෙම හිතෙනවා,
7: අපි ආයේ හමු නොවෙන.
5: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
8: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
9: සින්දු සියොත අනුග්‍රහය.
10: දැනෙන්න අඳින්න රිසිසේ
9: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙන්න.
11: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පරිදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
12: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැක බලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1 කසීකාර ගම, 2 ගෝපාල ගම.
13: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි.

ඉතින් මට ඔයාගෙන් සමුගන්න තියෙන වෙලාවත් ටික ටික ලං වෙනවා. ඒ අතර ශිවෝන් මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුකට යාව එකතු කරගන්න කියලා. ඉතින් මේ ලස්සන සින්දු ඔයාට

0: ரகசியத பாத்துரு வித் ஹசா.
1: அசனி பை என்ன விதியாக்குன சிங்கப்பூர் சித்த சிராந்தி FCID எட்ட தான் வை சிறிய சபைய சம்பந்தேன் கிரண விமர்சன ஏகட அதாலவ பிரகாஷக் லபா கனிமட்ட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷகே பிரியவன சிராந்தி ராஜபக்ஷ மகாத்மியட்ட மூல்ய அபராத விமர்சன கொட்டாசே அமுய் ஈயே பெனி சிட்டு லெஸ் தனும் திய தத் ஏ ஹி நொபெமினி பவ
2: லங்கிங் மே இன் ஹே வாட பேன்னே நிகே
3: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී
4: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
5: මිලාන් පෝෂණයි ඩියුරන් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න මිලාන්
3: පාස්ටා 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
8: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.

0: ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
6: Siyata Between Lady Miss World Sri Lanka 2026
5: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
6: Siyata Between Lady Miss World Sri Lanka 2026
1: Kirulak Udisa Tarangavadina Ruithyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Siyata TV Balanna
7: Title sponsor
8: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
9: Enchanter, the fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
11: Oat Max High Strength Liquid Collagen ඔබත් අදම භාවිතා කරන්න.

ඉති අංචලිටවාකෙන් අත දවසට සමගන්න වෙලාව ඇවිල්ලා. ඉහෙල් එන්න පරිස්සමෙන් ඉන්න ඕනේ. ලබන සිකුරාතත් හවස හතවෙද්දී අංචලියනවා. ඉති සුභ සතියක්.

0: දැන් වෙලාව 7:04යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: था टॉप स्टोरी।
1: ගල්කැටයක් සිරවී බිලිඳියක් මරුට. උගුරේ ගලක් සිරවී මෙන් දින 10ක බිලිඳු දැරියක් මිය ගොස් තිබෙනවා. ඒ බදුල්ල පහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මෙම අනතුර සිදුව ඇත්තේ බඹරපාන සිසිල් පැන් කඳුර ප්‍රදේශයේ නිවසකදී. මව විසින් දැරිය යහන මත තබා එලිමහනට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා. බිලිඳිය වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට යවා තිබෙනවා. එහිදී සත්කමක් මගින් උග්‍රහි තිබූ ගල ඉවත් කළද පසුව බිලිඳිය මෙය ගොස් තිබුණා. මෙම බිලිඳියගේ මව මානසික රෝගයකින් පිරෙන බැවින් ඇද රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. රුපියල් ලක්ෂ 9ක මුදලක් සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු නව දෙනෙකු යාපනයේ නගරයට ආසන්නයේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ එම පිරිස මොටරතෙකින් සහ යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටියදී මුර සංචාරයේ නිරතව සිටි යාපනයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂාවකදී මෙම පිරිස අතරංගුවට ගැනුණා.
0: අනුග්‍රහය
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.

0: மருது தீன்
1: මං ආවා. කවුද මේ? වෙන කවුද ඉතින්? මාෂි මිසක්. මාෂි තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ලස්සන සින්දු ගොඩාක් අහන්න ඕනි මාෂි. මං ඔයා එනකම් බලාගෙන ඉන්නේ මාෂි. අන්න ඒ විදිහට මැසේජස් කිහිපයක්ම මම දැක්කා. ඒ නිසා ඉතින් කතා නොකර ඉන්න බැරි වුණා මට. මොකද ඉතින් ආදරයට ආදරය කරන්න බෑ නේද? මැසේජ් එකක් එවන්න කියලා මම නම්බර් එක මතක් කරන්න දික්මනට 0711 982 4 තමයි අපේ WhatsApp නම්බර් එක. හවස 6 වෙනකම් මැසේජ් එකක් එවන්න පුළුවන් ඔබට. මං ඉන්නේ ඔබේ ආදරයට ආදරය කරන්න. දන්නවනේ මාෂී.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු නෑ, දත්ත නෑ, උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
2: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙන්නේ.
1: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
3: ගරු මන්ත්‍රීතුමා
1: මේ සුබ පිළිතුර ලබා දෙන්න උපාධිධාරීන්ට.
3: පොයින්ට් බෝඩ් එක ගන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: සෑමදිනකම
0: උදෑසන 6 ඉදියා 10:12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, The Place to Be.
6: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
12: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
11: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
13: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
11: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
13: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
11: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
16: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook by Patrabi Mulya Sahagoki Sri Lanka Tanpatu Rakshana Yojana Kame Samajiki
17: Theatre Tele Depaya Alut Kalawakata Tele Natya Pelak Balanna
18: Hatara Dena Gana Podi Kossak Thiyena
19: Man Nan Hitanne Asa
17: Dakina Heena Pinena Maniyata Langwada Siyalla Bondawa Yana Nimeshayak
1: Api Ona Abiyogayak Bara Ganna Lasthi
4: Mata Ona Karet Me Wage Challenge Ekak Ganna Puluwan Taruna Kollo Kelu Tikak
17: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
2: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: වෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
1: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0871 132 7777.
5: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
6: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
5: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
6: ඔය ආදරෙදි මොනවද හොයන්නේ?
5: තේරුම් ගැනීමයි සැනසීමයි.
6: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිෂිං මහලක් නම් කලරත් තමයි
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
2: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න
3: commercial bank ව හඳුන්වා දෙන අලුත්ම gig plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන් freelancers ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals credit card දීමනා ණය පහසුකම් multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක් අදම combank.lk වෙත පිවිසෙන්න
4: miss හොඳ cool ද
5: cool මොකද මම hot නේ
4: ඒකනම් ඇත්ත මිස් මිස් දැකල පුරුදුයිත් වගේ
5: වෙන්න බෑ දැකල පුරුදු නෙවෙයි සමහරට අහල පුරුදු ඇති
6: oh my god
4: ඔඩි මිස් සුදු කොච්චි
7: hot and spicy with සුදු කොච්චි කොච්චි
8: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට
4: මිස් මිස් excuse me miss
5: no no no උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
9: මෙන්න ප්‍රශ්නය අතීතයේදී ගවයන් රැකබලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1 කසීකාර ගම 2 ගෝපාල ගම
2: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0814යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
2: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත්ය ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
1: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
0: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුත්සිරි වෙතින් මෙගාවට්ටම් වෛරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 410යි. මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 375යි. කොකා කෝලා ඉතිරිය රුපියල් 150යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 450යි. කාගෙල්ස් ෆුඩ් සිටි.
4: ඇයි මට ඉති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
5: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
4: නිකන්. එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: සියත සතියක්.

0: තවත් අලුත් පැයක් වෙලාව හවස 5යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: किया था टॉप स्टोरी
1: බද්දේකම වෙඩිතැබීමේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භයි. බද්දේකම හල්පොත්තොට ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඒ බද්දේකම වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් ගල් අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කරනු ලැබුවා. අද පෙරවරුවේ සිදු වූ මෙම වෙඩිතැබීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගියා. තුවාල ලැබූ තවත් කාන්තාවක් මෙවන විට ප්‍රතිකාර ලබන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ. ශ්‍රී රෝදරතයකින් ගමන් කරමින් සිටි තුන්දෙනෙකු ඉලක්ක කර මොඩරතිකින් පැමිණි පුද්ගලින් පිරිසක් විසින් අද පෙරවරුවේ මෙම වෙඩිතැබීම සිදු කර තිබුණා. දැන් ක්‍රීඩා පුවතක්. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය මෙවන විට පැවැත්වෙනවා. කාසියවාසී දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම පන්දු අර 25ක් අවසානයේ කඩුලු දෙකක් තැබී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 118ක්. නොදවි පන්දුවට පහර දෙන ටොම් බැන්ටන් ලකුණු 70යි. හැරි බ්‍රුක් ලකුණු 33ක් රැස් කරගෙන සිටිනවා. පන්දිවීමේදී ඩියෂාන් මදුසංක සහ ජනිත් ලියනකේ එකඩුල්ල බැගින් බිදහෙළුවා. තරගය පැවැත්වුණේ ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී. සියත මිලඟ ප්‍රධාන ප්‍රාර්ථී ප්‍රකාශය සවස 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: මොකද අනේ මං ඊයේත් කිව්වා ගෙදරට ඕන බඩ ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

දැන් වෙලාව හවස 5:07. ලස්සන සින්දුවක් ඕනේ කියලා ආපු මැසේජස් ටික ඉක්මනට මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අලුබෝ මුල්ලේ ජගත් මට මැසේජ් එකක් එවලා තියෙනවා. ආදරේ උතුරුල යන සින්දුවක් දෙන්න පුළුවන්ද මාෂි කියලා තමයි අහලා තියෙන්නේ. ආදරේ උතුරුල යන සින්දුවක් තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාව ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට. ඒ විතරක් නෙවෙයි මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. හැබැයි නම එවලා නැහැ. ඔයාව අහගෙන ඉන්නේ අක්කේ කියලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. මෙහෙම මැසේජ් එකක් එවපු කෙනෙක් ඉන්නව නේද මේ වෙලාවේ? එවන්න බලන්න ඔයාගේ නම. ඒ වගේම පමුදි චේතනා බණ්ඩාරවල ඉඳලා මැසේජ් එකක් එවලා තියෙනවා. මේ වෙලාවේ සත්‍යයට සියයට අහගෙන චුට්ටක් එළියට යන ගමන් ඉන්නේ මාෂි. ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා. Thank you. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න මේ සින්දුවට. දිගටම අහගෙන ඉන්නවා.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කරගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
4: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The Place to Be.
5: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනරිතහනේ දුපරයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ
6: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන් ස්ටිකෙන් ටික පේ.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
14: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
15: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
16: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
17: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
18: අම්ම සල්ලි දාන්නද?
17: ඔව් සල්ලි දාන්න.
18: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
17: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
18: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
19: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
20: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජ
21: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික කිරීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
22: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
23: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
22: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
24: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
22: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
24: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714යි 151යි 152කට WhatsApp කරන්න.
22: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
25: සියත පොකට් මනි අනුග්‍රහය.
17: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
18: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
19: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
26: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theatre Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: බව බලගැන්වවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
1: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
2: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
3: රැයක් පුරා විඳින පැයක්
5: රැදායයි
3: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
6: මිලාන් පැෂදායි දුවන පිටවල ගුණේ පිරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්.
7: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේකබඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
8: එයාගේ නම සීතා. සීතා එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
11: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
12: රස කල්පනා බාවෙලා පායලා රැපුණා.
13: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
14: ඔයාට මෙහෙම හිතෙනවා.
15: අපි ආයේ හමුනො වෙන.
13: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කම නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
11: සින්දු සියත අනුග්‍රහය.
16: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතු සිල්ලාරේ චන්දරේ.
11: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
17: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
1: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළඳු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
18: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
1: ඉස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේක ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
19: යතෝ පොකට් මනි.
1: සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.

0: siete, satiante.
1: සිංදු අහන්න කලින් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔබට අවස්ථාවක් දෙන්න බෑ නේද? ඔබ ඉතින් මගේ මැසේජ් එක දැන් මතක් කරයි කියලා බලාගෙන ඉන්නවා ඇතිනේ. හරි, බලමු කවුද ඉන්නේ කියලා මේ වෙලාවේ. ලස්සන සිංදුවක් අහන්න මාත් ඉන්නවා කියලා ජානකී මට මැසේජ් එකක් එවලා තියෙනවා. හම්බන්තොටේ ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. මටත් ඕන මාෂි ලස්සන සිංදුවක් අනිවාර්යම දෙනවා. මේ ඇහෙන සිංදුව තියෙනවනේ, ඒ සිංදුව එයාට ජානකී. හරිද? ඒ වගේම මාෂි මොකද ඔය කටහඬට වෙලා තියෙන්නේ කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් එකේ ඉවලා තියෙන කෙනාගේ නම නන්නේ. හැබැයි ඒ කෙනා මගෙන් අහලා තියෙනවා මතකද මාව කියලා. මතකයි මතකයි. හැබැයි නම කිව්වොත් තව ටිකක් මතක් වෙයි. එහෙනම් නම එවන්න ඉක්මනට. ඒ විතරක් නෙවෙයි, මාවත් මතක් කරන්න මාෂි කියලා මට මැසේජ් කරලා තියෙන මේනකා. ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා. ටිකට මහගෙන ඉන්න.

0: ரகசியத பாத்துரு வித் ஹசா.
1: அசனி பை என்ன விதியாக்குனே சிங்கப்பூர் சித்த சிராந்தி SCID எட்ட தன்வை சிறிலிய சவிய சம்பந்தேன் கிரண விமர்சனேகட அதாலவ பிரகாஷ கலபா கனிமட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்சகே பிரியவன சிராந்தி ராஜபக்ச மகாத்மியட மூல்ய அபராத விமர்சன கொட்டாசே ஹமுயி ஈயே பெனி சிட்டு லெச தனும் திய தத் அயேஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரி பவசிய கிரதே சிங்கப்பூர் யன அத்தரே தமாய் மங்கி தன்னே ஏர்போர்ட்டுக்கேதி தீலதிபுடே மே கந்தவீம் பவுலி காட்டி ஹரி கலந்தரேக பாப்பா கனிக் தித்திர புட்டுவேக வெட்டனவா உசாவி எண்ட தீன கொட்ட අම්මලට සනීපනේ පුතාල හිරගෙවල් වල මේ මන්ද මිනිසුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
2: DLB වාසි
3: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
6: පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද වෙහෙස කර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න ඉහළම තත්වෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලේසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුවිශේෂී වෙතින් මෙගා වට්ටම් නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 580යි ප්‍රීමා ස්ටෙලා චිකන් රසැති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 240යි සමපෝෂ ඉතිරි රුපියල් 175යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි
9: Theatre Between Lady Miss World Sri Lanka 2026
10: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
9: Theatre Between Lady Miss World Sri Lanka 2026
11: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
12: Title sponsor. ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
13: Enchanter. The fragrance of French romance.
14: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
15: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.
10: සියත සතියන්තය.

0: දැන් වෙලාව හවස 6යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: බද්ධීකම වෙඩි තැබීම ගැන පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් දෙකක් බිලියන 1.5ක මත්ද්‍රව්‍ය උතුරෙන් සුවකනේ
2: කොහොම ගෙනවත් අල්ලනවා
1: කඩිනමින් මැතිවරණයක් නොපවත්වන බව ජනපති කියයි යෙමනි ප්‍රහාරයකින් හතක් මරුට 40කට තුවාල ශ්‍රී ලංකාවට එරෙහිව ටොම් බැන්ටන්ගෙන් ශතකයක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

වෙලාව හවස 6යි විනාඩි 8යි. තව පොඩි වෙලාවයි මම ඔබත් එක්ක ඉන්නේ. හැබැයි ඉතින් ඔබට මැසේජ් එකක් එවන්න වෙලාව තියෙනවා නේද? 0711982984 කියන අපේ WhatsApp නම්බර් එක ඔබ වෙනුවෙන්ම තමයි දීලා තියෙන්නේ. එවන්න ලස්සන මැසේජ් එකක්. හිතේ තියෙනවා නම් සින්දුවක්. ඒ සින්දුව හිතේ තියාගෙන ඉන්න එපා. මැසේජ් කළා කියන්න මාෂී මෙන්න මේ සින්දුව මට ඕනි කියලා. මේ ඇහෙන සින්දුව වගේ ඒ සින්දුවත් මම ඔබට දෙනවා.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කරගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 492 0.7192 377 777.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා Tiles Media Home Upgrade වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be. හොඳම මිලට අදම ගන්න. ගිරියකට එන්න Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
9: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
13: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
15: මොකද මේ වගේ කියන්නේ?
13: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
15: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
16: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බද්ධකම වැඩි තිබීම ගැන පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් දෙකක්. බිලියන 1.5ක මත්ද්‍රව්‍ය උතුරෙන් සොයාගනී. ඉදිරි ඡන්ද ගැන ජනපතිකෙන් ප්‍රකාශයක්. යෙමනේ ප්‍රහාරයකින් හතක් නරුට. ශ්‍රී ලංකාවට එරෙහිව ටොම් බැන්ටන්ගෙන් ශතකයක්.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: මොකද අනේ, මං ඊයෙත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
4: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
2: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
1: බද්දේකම හල්පොතොට ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීම පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. වෙඩිතැබීම සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පසුරුවේ සිදු කරනු ලැබුවේ බද්දේකම වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින්. ගාල්ල අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කරනු ලැබුවා. ත්‍රිරෝදරාතයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදු කර තිබුණේ අද පෙරවරුවේදී. වෙඩිවැදීමෙන් ත්‍රිරෝදරාතරිය දුරු එම ස්ථානයේදීම විය කියා තුවල් ලැබූ කාන්තාවන් දෙදෙනෙකු බද්දේකම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කිරීමේදී ඒ අතරින් එක්කෙකු මියගිය බවයි පොලිසිය පැවසුවේ. මොටරතෙකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. CCTV දර්ශන අනුව ත්‍රිරෝදරාතය ඉලක්ක කර වෙඩි ප්‍රහාර 20ක් පමණ එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර වසරේ ගත වූ කාලය තුළ සමස්ත වෙඩිතැබීම් 39ක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීම් වලින් මියගොස් ඇති සංඛ්‍යාව 21ක්. තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. යාපනයේ මාදගල් කුසුමන්තුරේ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5ක් බවට ගණන් බලා තිබෙනවා. නාවික හමුදා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගනු ලැබුවේ අදාළියම සිදු කළ විශේෂ මෙහෙයුමකදී. මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක් එහිදී සොයා කිරුණා. හෙරොයින් කිලෝග්‍රෑම් 35කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක් ඊට අයත්. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු දාතරන් කොට කෙනුණා. නාවික හමුදා අපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පිරිසක් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් අතරන් කොට ගැනීම සඳහාද පරීක්ෂණ ක්‍රියාත්මක බව නාවික හමුදා අපතිවරයා සඳහන් කළා.
6: අද උදෑසන මාදගල් කුසුමන්තුරේ වෙරළ ප්‍රදේශයේ තමා මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ. මේක ක්‍රියාත්මක කිරීමේදී උතුරු විධානයට ආපු විශේෂිත වූ රුධි දොරතුරක් සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය සහ වියත් අංශයට මේ කණ්ඩායම් කීපයම එකතු වෙලා තමා මේ මෙහෙයුම විශේෂ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරේ.
1: ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණා ජයසේකර සඳහන් කළේ මෑත ඉතිහාසය තුළ උතුරෙන් නාවික හමුදා බහරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මේ බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
7: පුහුදු මාර්ගය භාවිතා කරලා ජාත්‍යන්තර ජාලය සමග එකතු වෙලා ජාවාරම්කරුවන් ඉන්දියා සාගර කලාපයේ මුහුදු මාර්ගය ඔස්සේ මේ කටයුතු සිද්ධ කරනවා කියලා තමයි අපිට බුද්ධි තොරතුරු වලින් ලැබිලා තියෙන. ඒක නිසා ශ්‍රී ලංකාව යාකරන ජාත්‍යන්තර ජාලහරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම විශාල චර්ජනයක් අපේ මහජන ආරක්ෂාවට, ඒ වගේම ජාතික ආරක්ෂාවටත් ඒක චර්ජනයක්. ඒක නිසා කොහොම ගෙනවත් අල්ලනවා.
1: 2025 වසරේදී නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම්වලදී සොයා කරනු ලැබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 75ක්. මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 56ක මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවද නාවික හමුදාව සඳහන් කළා. කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩුවට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ආණ්ඩුව සෑම මොහොතකම ජනතාව මත පදනම්ව කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඔහු මෙම ප්‍රකාශ කළේ අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන මෙන් අද පසුරුවේ ගම්පහ පැවති ජනරජයට එක්වෙමින්.
8: අපේ කාර්යය තමයි මොකද්ද? අපි ආණ්ඩුව කරනවා, ආණ්ඩුව කරනවා. හැබැයි ආණ්ඩුව කරන ගම අපි ශක්තිමත්ව ජනතාවත් එක්ක දේශපාලනය කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ ඡන්ද කට උඩනේ අපිට එහෙම ලොකු අර්බුදයක් ඇවිල්ලා නේ. එහෙත් අපි කල්පනා කරනවා තව තවත් ජාතික ජන බලවේගය ශක්තිමත්ම මහජන ව්‍යාපාරේ බවට තව තවත් වර්ධනය කරන්න ඕන. එතන තමයි බලය තියෙන්නේ. මේක හැම වෙලාවම රඳාපවතින්නේ ජනතාවගේ බලය තව තවත් ශක්තිමත් කිරීම හරහා තමයි මේ පාලනය රඳා ගන්න. ඒ නිසා අපි ආණ්ඩුව කරන ගමන් මේ මුළු ආණ්ඩුව ඉතිරි කාලේ පුරාවට අපි මාසයකට අවස්ථාවක් දෙකක් ඇවිල්ලා ජනතාවත් එක්ක මේම හම්බ වෙලා රටේ දේශපාලන කතා කරන්න ඕන. මේ ව්‍යාපාරය හැදුවෙත් එහෙමයි. අනිත් ඔක්කොම ඡන්දේ කාලේ නැගිටිනකොට අපි ඡන්දෙට කලින් නැගිටිපු මිනිස්සු මතක නැද්ද? ඒ මිනිස්සු අපි.
1: කිසිදු හේතුවක් මත මහජනතාව ආණ්ඩුවට බිය විය යුතු නොමැති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
8: ඉස්සර මොකද වෙලා තිබුණේ? ජනතාව බයයි දේශපාලකයට. එහෙම නැත්නම් ජනතාව දේශපාලකයට යටත්. දැන් කිසිසේත්ම මහජනතාව ආණ්ඩුවට බිය වීතු නැහැ. මොකද බය වෙන්නේ? ආණ්ඩුවක් ජනතාව හදාගත්තා නම් ජනතාවට අයිතියක් තියෙනවා ආණ්ඩුවට බනින්න. අයිතියක් තියෙනවා. ජනතාවට අයිතියක් තියෙනවා තමන්ගේ යමක් කෙරෙන්නේ නැත්නම් ආණ්ඩුව විවේචන ඉල්ල කරන්න. මෙහෙම දෙයක් වෙලා තිනා මේ කරන්නේ ජනතාවට අයිතියක් තියෙනවා. ඒක තමයි දියුණු දේශපාලන කියලා කියන්නේ. පාලකයා ජනතාවට අහුම්කම් දෙන්න ඕන. පාලකයා ජනතාවගේ විවේචනට අහුම්කම් දෙන්න ඕන. පාලකයා ජනතාවට උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය පිළිගන්න ඕන. අපි අයිතිය කොච්චර පිළිගන්නවද කියනවනම් පාර්ලිමේන්තු ගේට්ටුත් අරලා දෙන්න. හැබැයි උද්ඝෝෂණය කරන කෙනා තේරුම් ගන්න ඕන කොයි දක්වද යන්නේ. ඒක එයාගේ අයිතිය. අපි සීමා දාන්න යන්නේ. හැබැයි උද්ඝෝෂණය කරන කෙනා ගන්න ඕන මෙතනින් එහා යන්නේ. ඒක හොඳ නෑ. නේද? එන්නේ එන්නේ කියලා කෑගෙවි වෙන්න හොඳයි. හොඳ නැද්ද එහෙම දේශපාලන සංස්කෘතිය? රටවල් දියුණු වෙන්නේ පාලකයා සහ ජනතාව අතර නිදහස් සබත්තාවයක් තියෙන. දැන් ඒ නිදහස් සබත්තාවේ තියෙන.
1: අරලියකහ මන්දිරයේදී පැවැත්වෙන මහා පොළ ශිෂ්‍යත්ව වැඩසටහනට සහභාගී වන පිරිසට පමණක් ශිෂ්‍යත්වයේ හිමිවන බවට රජයේ සිසුන්ට දැනුම් දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කෑකල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
9: මං අහනවා හරිනි අමරසූරිය අගමැතිතුමියනි, ඔබ ආවේ ආචාර්යවරියක් හැටියට සුහුරු රටක් ගොඩනගන්න. ඒ සුහුරු රටේ උසස් අධ්‍යාපනය ලබන දරුවන් ඔබගේ වහලුන් කරන්න නෙවෙයි. ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් බව ඇත්ත. හැබැයි ඔබට අයිතියක් නැහැ අගමැති වුණු පළියට මේ රටේ විශ්වවිද්‍යාල දූ දරුවන් ඔබගේ කකුල් දෙක ළඟට ගෙන්නවලා ලියාපදිංචි වෙන්න ඕන, සහතිකේ ගන්න ඕන. සහතිකේ පෙන්නොත් පමණයි මහපොළ ශිෂ්‍යත්ව ලැබෙන්නේ. ඒත්
1: ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ ආණ්ඩුව පරාජය වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා චෝදනා කළා.
10: 22 සංශෝධනය හරහා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පෙන්නුම් කළා තමන් නීතියේ ආධිපත්‍ය ගැන නොසලකන බලය පිළිබඳ ප්‍රශ්නයේදී දැඩි ලෙස ආත්මార్థකාමී රට නෙමේ හිතන්නේ ඕනම අවදානමක් අරගෙන දේශපාලන බලය තහවුරු කරගන්න තමන් කැමති බව ලෝකෙට පෙන්නුවා. ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ ඉදිරියේ පරාදයි, පාර්ලිමේන්තුවේ තිබෙන බහුතරයෙන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා.
1: ජනතාව පීඩාවට පත් කරන කිසිදු පනතක් ගෙනීමට ආණ්ඩුව සූදානම් නොමැති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ.
11: ජනතාව ප්‍රතික්ෂේප කරන, ජනතාව පීඩාවට ලක් කරන කිසිදු අනපනතක් ජාතික ජනබලවේග විදිහට අපි ගේන්නේ නැහැ. ඒක අංක 1. රටේ විශාල ආන්දෝලනයක් තිබෙන විශේෂ මහදේශ නීති සම්බන්ධව ඒක අහෝසි කරන්න ඕන කියන පදනමක් අපි ඉන්නේ. ඒ සඳහා රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන් නිත්‍යානුකූලව ජනතාවට අපහසු නොවන සංශෝධන ප්‍රතිසංස්කරණ රට තුල අපි ගේනවා.
1: ආණ්ඩුව ගන්නා ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා.
12: අපි ඉතා පැහැදිලිවම කියන්න ඕනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන ආකාරයට ඔය පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැත්තම් අනිවාර්යයෙන්ම ඊට විරුද්ධව අපි කරන්න පුළුවන් හැම ක්‍රියාකාරකමම කරමු.
1: කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කළේ.
13: අභියෝග කරනවා පුළුවන් නම් තියන්න පළාත් සභා මැතිවරණ. එතකොට පුළුවන් ඔබතුමාට දැනගන්න සමුපකාරවලට වෙච්ච දේට වැඩිය එහා ගිහිල්ලා අනිවාර්යෙන් නැවත වතාවක් අනුර කුමාර දිසානායක මහත්තයාගේ පරණ පුරුදු පරාජයටම යවන්න රටේ ජනතාව සූදානම් වෙලා ඉන්නවා.
1: යාපනය ඩල්ලුවර් ප්‍රදේශයේ ඉදිකර තිබූ හිටපු LTTE දේශපාලන අංශ සාමාජිකයක වූ රසයා පාර්ථිපන් හෙවත් තෙලීපන්ගේ පිළිරුව අදාළම පොලිසිය විසින් මෙම ස්ථානයේ නිවත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වොට්ලස් සඳහන් කළේ මෙම පිළිරුව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එය ඉවත් කළ බවයි. මහජන සාමය පවත්වා ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව එම පියවරගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එමෙන්ම මෙම ඉදිකිරීම නල්ලෝර් නගර සභාවට අයත් පොදු භූමියක කිසිදු නිල අවසරකින් තොරව සිදු කර තිබූ බවයි ඔහු පැවසුවේ. තිලීපන්ගේ 39 වන ගුණසමරුම උත්සවය පසුගිය 15 සිට ඊයේ දක්වා යාපනයේදී පැවැත්වුණා. එම සමරම් කටයුතු අවසන් වූ පසු අදාළම පොලිසිය විසින් මෙම ලෝකට පිළිරුව ඉවත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා. ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ආයතනය අද එය සමරනු ලැබුවා. මේ අතර සංචාරක සංවර්ධන දර්ශකයේ ලොව වැඩිම දියුණුවක් වාර්තා කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව තේරීපත් වී තිබෙනවා. ඒ ලෝක ආර්ථික සංසදය නිකුත් කළ 2026 සංචාරක සහ සංවර්ධන දර්ශකයනුවයි 2024 වසරේ සිට 2026 වසර දක්වා කාලය සැලකිලිට ගනිමින් වාර්තාව නිකුත් කරනු ලැබුවා. එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 10 වන ස්ථානයේ. 2024 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව සංචාරක සංවර්ධන දර්ශකයේ ලබා ඇති ලකුණ සංඛ්‍යාව 104.33කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 1,642,215 දෙනෙකු දිවෙනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. මෙම මාසයේ මුල් දින 20 තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 107,093ක්. වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාවෙන්ද වැඩි සංචාරකයන් පිරිසක් දෙවෙනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. ණය වාරික හෝ ලීසිං වාරික නොගැවීමේ පදනම මත කිසිදු පාර්ශ්වයකට වාහන පැහැර ගැනීමට නොහැකි බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසනවා. වාරික නොගැවීමේ පදනම මත මූල්‍ය ආයතනවලට විවිධ පාර්ශ්ව යොදා ගනිමින් වාහන අත්පත් කරගත නොහැකි බවට පොලිසිය නිවේදනය කළේ ඊයේ දිනේදී. එවැනි අවස්ථාවලදී නීතිය කඩවීමක් සිදුවන බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි සභාපති අසංකරුවන් පොතුපිටිය සඳහන් කළේ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් හෝ වාහන පැහැර කිරීමට නොහැකි බවයි. ඒ සඳහා පවතින ක්‍රමවේදය පිළිබඳ සියලු මූල්‍ය ආයතන සහ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
14: පැහැදිලිවම මේ සීසර්ලා නැමැති කණ්ඩායමේ පැමිණිලිවත් මේ පොලිසිවල දාන්න කිසිදු බලයක් නැහැ. අදාළ මූල්‍ය ආයතන, ඒ කියන්නේ බදු දීමනාකරුට පුළුවන් යම්කිසි පුද්ගලයෙක් දින 90ක් මේ වාරික ගෙවීම පැහැර හැරියොත් ඔහුට අදාළ පොලිස් බලපදේශයට ගිහිල්ලා ස්ථානාධිපතිවරයා දැනුවත් කරන්න ඕන.

0: පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ලර් සඳහන් කළේ මෙම නීති සම්බන්ධයෙන් අදාළ සමාගම් අවධානය යොමු කළ යුතු පවයි.
1: එම උපකරණය තම සන්තකයට ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිරෝධයක් එල්ල වූ අවස්ථාවලදී බදු දීමනාකරු විසින් ඊට අදාළව දිසාධිකරණයේ පිහිට පැතිය යුතුයි. දැන් සමහර අවස්ථාවලදී මෙම දිසාධිකරණයේ පිහිට නොපතා මේ ප්‍රතිපාදනවලට පරිබාහිරව ක්‍රියා කිරීම මගින් සදිහුගේ නියෝජිතක විසින් නෛතික තත්ත්වලට මුහුණ පැමිණට සිද්ධ වෙනවා. මේ පිළිබඳ විමර්ශනයක් සිදු කරන අවස්ථාවේදී සාපරාධී වරදක් එහෙම නැත්නම් අපරාධමය වරදක් නිර්මාණය වුවහොත් අපි කතා කරන කොල්ල කෑමක් වශයෙන් හෝ එහෙම නැත්නම් සාපරාධී අයිතු ඇතුල් වීමක් හෝ එහෙම නැත්නම් බලෙන් ලබා ගැනීමක් වැනි වරදවල් සංස්ථාපනය වූ විට ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා.
0: බස්නාහිර සහ සබරකමුව පළාත්වල මෙන්ම ගල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල හෙටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පස්වරු දෙකෙන් පමණ පසු ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නායම් අනුතරඟවීම් හෙට පස්වරු හතර දක්වා දීර්ඝ කරනු ලැබුවා. ගල්ල, මාතර, කළුතර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා අනුතරංග වීම් ක්‍රියාත්මකයි. යෙමනයේ තයිස් ප්‍රාන්තයේ පිහිටි මාවියා වෙළඳ සංකිරණයට එල්ල වූ ප්‍රහාරකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා. තුවල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 40ක්. වෙළඳ සංකිරණයේ අසල පිහිටි හෝති සංවිධානයේ හමුදා කඳවුරක් සහ හමුදා වාහන කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි යෙමන් රජය නිවේදනය කළේ. හෝති කැරලිකරුවන් විසින් අදාළ හමුදා කඳවුර මෑතකදී පිහිටුවාගත් එකක් බවද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා. මේ අතර දකුණු අප්‍රිකාවේ සිදු වූ සමූහ වෙඩිතැබීම් දෙකකින් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ජොහන්නස්බර්ග් ආසන්නයේ අවන්හලකට තුවක්කුකරුවන් 8 දෙනෙකු කඩාවැදී වෙඩිතැබීමක් සිදු කර තිබුණා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ ගණන 15ක්. පොලිසිය පවසුවේ මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 13 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු සිටින බවයි. මේ අතර කේප් ටවුන් ආසන්නයේ නගරයක තවත් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම වෙඩිතැබීම්වලට හේතුව කුමක්ද යන්න අනාවරණ කර ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි. දකුණු අප්‍රිකාව ලෝකයේ ඉහළම ඝාතන අනුපාතයක් ඇති රටවල් අතරට අයත් වෙනවා. එංගලන්තේ සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගයේ අවසන් පන්දු වාරය මෙවන විට ක්‍රියාත්මකයි. කාසිය වාසිය දින පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම මෙවන විට පන්දු වාර 49ක් අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 348ක්. එංගලන්ත ඉනිම වෙනුවෙන් ටොම් බැන්ටන් ලකුණු 126ක් රැස් කළා. ඊට හතරේ පහර 16ක් සහ 6 පහර 5ක් ඇතුළත් නායක හැරී බ්‍රුක් ලකුණු 77යි. පන්දු යැවීමේදී සචිදු කොළඹගේ කඩුලු 2ක් මිද හෙළුවා. අසිත ප්‍රනාන්දු, දිර්ශන් මදුශංකර් සහ ජනිත් ලියනගේ අතර එක් අඩුල බැගින් බෙදී ගියා. තරගයේ පැවැත්වෙන්නේ ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී. යලි සරස්තල බද්ධකම වෙඩිතැබීම ගැන පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් දෙකක්. බිලියන 1.5ක මත්ද්‍රව්‍ය උතුරෙන් සෝකනේ. ඉදිරි ඡන්ද ගැන ජනපතිකෙන් ප්‍රකාශයක්. යෙමනී ප්‍රහාරයකින් 7ක් මරුට. ශ්‍රී ලංකාවට එරෙහිව ටොම් බැන්ටන්ගෙන් ශතකයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත විලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
2: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: රශ්මිකා මන්දනාව අපි මේ වෙනකන් දැකලා තියෙන විදිහ අමතක කරන්න වෙලාව ඇවි.
2: අපි කවදාවත් දැකලා නැති විදිහේ දරුණු කැරක්ටරකින් තමයි අලුත්ම මයිසා මූවී එකේ මන්දනාව අපිට දකින්න ලැබෙන්නේ.
3: මයිසා.
1: එයා මේ මූවී එකේ රඟපාන්නේ ගෝත්‍රික කාන්තාවක් විදිහට. රිලිසුණු ටීස් එක පුරාම අපිට බලන්න පුළුවන් වෙන්නේ රශ්මිකාගේ අලුත්ම ඇක්ෂන් ඇවටයිකර්.
2: විශේෂයෙන්ම වතුර ඇට කරන සටන් එහෙමත්

0: මේ මයි සමූහයකේ තියෙනවා.
1: ඒ වගේම මේ මොවී එක තෙලිඟු, හින්දි, තමිල්, කන්නඩ වගේම මලයාලම් කියන ලැන්ග්වේජස් වලින් ලෝකෙ පුරාම තියටර්ස් වල ළඟදිම රිලීස් වෙනවා.
2: Talk of the Town.

0: After levels, minds explore karana ready da. Enroll BSc Honors Psychology degrees at Slit. Adamaidum karana www.slit.lk. Slit and Hemas adhyapane saha saukhya satkare samuhika shaktiya. ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
2: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
3: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
4: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 011157 555 අමතන්න.
9: ඒක හරිම අපූරු ලෝකයක්.
10: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්.
13: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: යාගේ නම සීතා.
12: සීතා!
13: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
15: ලොව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
17: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
16: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
17: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
16: තේරුම් ගැනීමයි සැනසීමයි.
17: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: වැඩක්.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
4: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
5: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදි කරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
2: ඉස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
0: පොකට් මනි
2: සතිය දවස් 5 උදේ 5යි කාලට සියත FM අහන්න.

0: රාත්‍රි 7:03.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු නෑ, දත්ත නෑ, උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
2: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගහන්න තියෙනවා.
1: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
2: ගරු මන්ත්‍රීතුමා පොයින්ට් බෝඩ් එක ගන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492 0718132777.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: ඔයත් පහලට වශි වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරස් තමයි.
10: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
11: Miss හොඳ cool.
12: Cool. මොකද මම හොට් නේ.
11: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු යුතු වගේ
12: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි, සමහරට අහලා පුරුදු ඇති.
13: Oh my god.
11: ඔඩි මිස් සුදු කොච්චි.
14: Hot and spicy with සුදු කොච්චි.
11: කොච්චි.
15: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
11: මිස් මිස්. Excuse me මිස්.
12: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
16: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පොතේමයි.
17: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
16: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
18: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
16: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
18: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714151 WhatsApp කරන්න.
16: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
19: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකී.
7: අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
2: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරූප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
18: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්ත බට
19: real මපට experience එකකට ඇල්වත්ත බට
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ
22: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
24: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
25: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
26: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
27: Let's Vietjet.
24: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
28: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
29: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
30: Avance Ticken Tika Pay.
31: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
32: අදම combank.lk වෙත පිවිසෙන්න.
33: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INC සංස්ථා ස්ලැබ් වරම්.
34: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
35: Stars Milan Parishadai Durum Pitivala Gunee Piri Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් star කෙනෙක් කරන්න.
36: Stars Milan Pastas.
0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire Flame Retardant Pramithiye Purogamiya
37: Dulux Aquatic Dam Protect Waturata Lang Wennawat Ba Algae Fungus Dirt Walata
1: කිසිම චාන්ස් එකක් නැහැ.
2: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට් බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
3: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
4: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
5: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
4: රැයක් පුරා විඳින පැයක්
6: රැදායයි
4: ගීතායයි සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
7: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැක බලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1 කසීකාර ගම 2 ගෝපාල ගම.
8: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
8: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත සතියන්තය.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින්. 40 වසරක නොබිඳුණු විශ්වාසය. ඩග්ලස් & සන්ස්.
4: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුත්සිරි වෙතින් මෙගාවට්ටම්. වෛරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 410යි. මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 375යි. කොකාකෝලා ඉතිරිය රුපියල් 150යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 450යි. හගෙල්ස් ෆුඩ් සිටි.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
8: Theatre between Lady Miss World Sri Lanka 2026
7: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
8: Theatre between Lady Miss World Sri Lanka 2026
1: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Theatre TV Balanna
9: Title sponsor
10: ඔබේ සමට දිගුණන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
11: Enchanta The fragrance of French romance.
12: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
13: Oatmark's high strength liquid collagen ඔබත් අදම භාවිතා කරන්න.
7: සියත සතියන්තය

0: රාත්‍රි 8යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට
6: එන්න. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
7: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
8: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
7: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
9: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
7: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
9: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
7: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
14: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
16: මං නම් හිතන්නේ නැහැ.
14: දකින හීන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
17: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
18: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක්
3: රැදායයි
0: ගීතායයි සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැක බලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1 කසීකාර ගම 2 ගෝපාල ගම.
5: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0.714 151 151 අපිට WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
5: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත සතියක්.

0: පසුපහට
1: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
3: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුවට ඔබේ වර්ධනයට
4: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
5: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
6: ඈතුණු දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
5: නිකන්. එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
7: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
8: සියතා Between Lady Miss World Sri Lanka 2026
7: ශ්‍රී ලාංකේය රූ රජනිය නබිසස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
8: Theatre Between Lady Miss World Sri Lanka 2026
2: Kirulak Udisa Tarangavadina Ruithyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Siyatha TV Balanna
9: Title Sponsor
10: Obe Samata Digurana Deepthaya Twin Gala Ganna Between Lady Racer Ekata Adama Maru Between Lady Obat Sanin Didulanna
11: Enchanter The fragrance of French romance.
12: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
13: Oat Max High Strength Liquid Collagen, obat adama bhavita karanna.
7: Sri Lankiya Reality Vedikave, aluthma peraliya. Theatre Voice of Family. ලැන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:30ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 0.7 1 1 2 7 7
6: Miss, hot the cool the?
4: Cool. What the? Mama hot me?
6: Eka nang etta, Miss. Miss, dekala purudu itto agi?
4: Venna bae. Dekala purudu, neve? Samaru ta hala purudu ati.
7: Oh my God!
6: Adi, Miss Sudhu Kochi.
8: Hot and spicy with Sudhu Kochi. Kochi.
9: Moni Siyatama, how was a dekata? Sudhu Kochi ta.
6: Miss, Miss. Excuse me, Miss.
4: No, no, no. Ummanang, show time ke de vitarai. Puta deng issara wage ne. Koi velawet putewai.
10: කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
4: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
10: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000.
4: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
10: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0.7141151 WhatsApp කරන්න.
4: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සාකච්ඡා කි. ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
12: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
4: මොකද මේ වගේ කියන්නේ?
12: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සාස් ලංකාවට වෙලා කොහොමද තන්නේ මාව හොයාගත්තේ?
15: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් තින් එක ඉවරයිනේ.
3: ලොකම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
5: අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංක ටයිල්ස් වෙතින් 45%ක් දක්වා දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
17: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට
20: real moment experience එකකට නැල්වත්තපට
21: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Peris e-mobility වෙතින් 011 4700 750.
22: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
23: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
25: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
26: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
27: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
28: Let's Vietjet.
25: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place He GWM Experience Center within
29: Nidas Pansika Aduma Masika Parikekata Audio System Meka Karaganna
30: Avans Second Ona Deyak Adagewanna Ganna
31: Avans Ticket Tika Pay
32: Freelance Oba Wenwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals Credit Card Facility Loans Multi currency access සහ තවත් බොහෝ දේ.
33: අදම combank.lk වෙත පිවිසෙන්න.
34: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
35: වැඩි විස්තර සඳහා 0779 6767 67 ට මිස් කෝල් එකක් දෙන්න.
36: Stars Milan ප්‍රදර්ශනායි යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
37: Stars Milan Pasta.
38: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Prometheus Purogamia
39: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
40: ගුවන් ටිකට්පත් මිස පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
41: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
42: එක ආදරේ පටල ගන්න එපා.
41: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
42: ඔයා ආදරේදි මොනවද හොයන්නේ?
41: තේරුම් ගැනීමයි සැනසීමයි.
42: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: මතක සේප්පෝ.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න
3: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
4: ඉස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
4: සතිය දවස් 5ම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: පහළොව සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට. අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුවත් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5 කාලට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියතර පොකට් මනි. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
6: Siyatha Between Lady Miss World Sri Lanka 2026
5: Sri Lankaya Rurajiniya Nabises Ganwana Jatyantara Varalat Ekama Sannamaya
6: Siyatha Between Lady Miss World Sri Lanka 2026
1: කිරුණක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
7: Title sponsor. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
8: Enchanter. The fragrance of French romance.
9: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
10: Oatmark's high strength liquid collagen ඔබත් අදම භාවිතා කරන්න.
5: සියත සතියන්තය.

0: كان سيأتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: තයිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777. Miss හොඳ කුල්ද?
3: කුල්. මොකද මම හොට් නේ.
4: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
3: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
5: Oh my god.
4: ඔඩි මිස් සුදු කොච්චි. Hot and spicy with sudu kochi. Kochi.
6: මොනි සියතම හවස දෙකට sudu kochi ta.
4: Miss miss. Excuse me miss.
3: No. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
7: සියතර ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV තුලින්.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක්. රැදායයි ගීතායයි සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: රස කල්පනා බාවෙලා පායලා රෑ පුරා
4: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට
5: ඔයාට මෙහෙම හිතෙනවා,
6: අපි ආයේ හමු නොවෙන.
4: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
7: සින්දු සියතය අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ මේසලු පිළිසිනාරේ චන්දාරේ.
7: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
9: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
10: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා, 2. දුටු ගැමුණු රජතුමා.
9: ඉස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේක ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
11: පොකට් මනි
9: සතිය දවස් 5ම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරියවන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇය එහි නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කෙරෙහි සිංගප්පූරු යන අතර තමයි මං හිතන්නේ එයාපෝර්ට් එකේදී දීලා තිබුණේ මේ කැඳවීම. පවුල කට්ටියට හරි කරදරයක බාප්පා කෙනෙක් විතර පුටුවෙන් වැටෙනවා උසාවියෙන්ද තියෙනකොට. අම්මලට සනීප නැහැ පුතාලා හිරගෙවල් වල. මේ මන්ද මේ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති නේද?
1: සියත පාත්‍රේ විදස උදේ 7:50ට.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි.
5: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
7: මං නම් හිතන්නේ නැහැ.
5: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
10: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

ඔබයි 90.2 දශම 4

0: Renacci.
1: වෙලාව මධ්‍යම රාත්‍රියේ 12:30යි.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම කරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරවන්නේය.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක විය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

சதகம் சேத போதி சம்பாரய புரண்டா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

சதகம் சேத රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුර

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කියමුණු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sadıham Sihte. සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: Money.
1: හයි විනාඩි 25යි දැන් වෙලාව. ගුඩ් මෝර්නින් මාෂි.
2: ගුඩ් මෝර්නින් නිෂාන්. අලුත් සතියක් පටන් අරගෙන නේද?
1: බලාපොරොත්තු ගොඩක් එක්ක උත්සාහය, එතකොට ධෛර්යය, මේ හැමදේම එකතු කරගෙන අභියෝග වලට අභියෝග කරන කට්ටිය එකතු වෙලා අභියෝග තෝරන, එහෙම නැත්නම් අභියෝග විසඳලා ප්‍රශ්න වලට උත්තර හොයන පොකට් මනි පටන් ගන්න අපි ලෑස්ති.
2: ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් තියෙනවා. මැසේජ් එකකුත් එවන්න ඕන අපිට.
1: පොඩ්ඩ හතර දිනකෝයි අම්ම කෙනකෝයි ලෑස්තිලා ඉන්න ඕන. අදත් පොකට් මනි අභියෝගයේ දිනන්න.
2: මැසේජ් කරන්න ඕන විදිහත් මම මතක් කරන්නම්. 0714 151 151 අපේ WhatsApp නම් එක.
1: මන් නිෂාන්.
2: මම ආශී.